0: Love at night on your local station, Plenty Valley FM.
1: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන ටේෆ් එය සැබෑ කරයි. ටේෆ් වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන ටේෆ් ගැන සොයා බලන්න.
2: Authorized by the Victorian Government, Melbourne.
3: Station sponsor.
4: වික්ටෝරියාව පුරා පවුල් සඳහා වයස අවුරුදු 3 සහ 4 කින්ට වැඩසටහන් සඳහා නොමිලේ සැපෙන කින්ට ලබා දෙයි. ඒ සඳහා කිසිදු සුදුසුකමක් අවශ්‍යතාව නොමැත. නොමිලේ සැපෙන කින්ට සමග පවුල් වලට ස්වාධීන කින්ට සඳහා තමන්ගේ මුදලින් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර දිගුපැයි ළමා සුරකම් සේවා සමග ක්‍රියාත්මක වන කින්ට සඳහා ගාස්තු අඩු කිරීමක් ලැබේ. නොමිලේ සැපෙන කින්ද සමග පවුල් වලට වයස අවුරුදු 3 වැඩසටහන් සඳහා කින්ද පැය 5 සිට 15 දක්වා සහ වයස අවුරුදු 4 වැඩසටහන් සඳහා පැය 15ක් ලබාගත හැකිය. සමහර පවුල් වලට විශේෂයෙන්ම සරණාගත සහ සරණාගත ආයුධම් කරුවන්ගේ පසුබිම් ඇති දරුවන්ට වයස අවුරුදු 4 කින්ද සඳහා වැඩි පැය ගණනක් ලබා ගැනීමට හැකියාව ඇත. මේ නදහසන්නේ ඔබගේ පසුබිම කුමක් වුවත් දරුවාට වැඩිදුර ඉගෙනීම සහ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ ප්‍රාදේශීය ලතුරුපාසල ප්‍රාදේශීය සභාව හෝ සහායක සේවකයා සමග කතා කරන්න නැත්නම් big.gov.au/freekinder වෙත පිවිසෙන්න. එහි ඔබගේ භාෂාවෙන්ද තොරතුරු ලබාගත හැකිය. වික්ටෝරියානු රජය විසින් අනුමත කරන ලදී. මෙල්බන්
5: Station sponsor.
6: Melbourne සෞර්ධ රසික දනවිත සෙනෙහසෙන් පිදෙන ස්වර්ණ FM.

0: සුබ සන්ධාවක්. අද ජූනි මාසේ අටවැනිදා. සුපුරුදු සෙනෙහසින් වගේම සුපුරුදු ලිංගතකමින් ඔන්න අපි අදත්තාව ඔබව සොයාගෙන FM තරංගමාලා 88.6න් ඒ වගේම අන්තර්ජාලයේ www.pvfm.org.au වෙබ්පඩවිය. ඒ ස්වර්ණ FM අරගෙන. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින්දලා මහද්වීප 6කට රටවල් 70කට ආදරෙන් අරගෙන ස්වර්ණමය වැඩසටහන ස්වර්ණ FM. මේ දවස්වල දිනෙන් දින පැයෙන් පැය උණුසුම් වෙන ශ්‍රී ලාංකීය දේශපාලන තොරතුරු අද අපි යවත්කරණය කරන්නට සූදානම්. ඔස්ට්‍රේලියාවේ නගර පුරාවට පැවැත්වෙන උත්සව පිළිබඳවත් අද අපි ඔබව දැනුවත් කරනවා. ඒ විතරක් නොවෙයි මේ දවස් ටිකේ ලංකාවේ අතිශය ලෙස මාධ්‍ය වර්ණවත් කරපු ප්‍රවෘත්ති කිහිපයක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවට සජීවීව යන්නත් අපේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් මේ සියල්ලම අරගෙන පුරා දෙහෝරාවක් සතුටින් වගේම සෙනෙහසින් ඔබ සමග ගත කරන්නටයි අපේ මේ සූදානම. මගේ මිත්‍රයා සුමාන කිහිපයක නිහඬියාවකින් පස්සේ ඇවිල්ලා ඉන්නවා කනිෂ්ක. අයිබෝවන්.
1: අයිබෝවන් සුබ සන්දක් වහිතෝදනි. ඉතින් ගොඩක් තොරතුරු තියෙනවා මම හිතන්නේ අපිට කතා කරන්න. දිගු නිහඬියාවකින් පස්සේ තමයි මටත් මෙදිරිට එන්න අවස්ථාව ලැබුණේ. ඔස්ට්‍රේලියා විත් විශේෂ වූ කාරණ කිහිපයක් තියෙනවා නේද මේ දවස්වල? මේ වික්ටෝරියානු ප්‍රීමියට අපහාස කිරීම සම්බන්ධයෙන් මං හිතන්නේ අද අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරා. ඒ වගේම තමයි අර විදේශිකයන්ගේ දේපල තමන් බලයට අවුත් ඒවා දැනට මේ පර්මනන්ට් රෙසිඩන්ට් අයගෙත් ඒවා බාර මේ අවුරුද්දයක් ඇතුළත නැවත රජයට පවරා ගන්නා කියලා මන්ත්‍රීවරෙක් මේ පෝලිං හැන්සන්ගේ නියෝජිතක ප්‍රකාශයක පවින්ද ක්ලිය කරා. මං හිතන්නේ මට තේරෙන විදිහට ලංකා දේශපාලනේ වගේ තමයි මෙහෙත් නේද?
0: වෙනසක් නැහැ. රටවල් දෙකක් බොහෝ දේවල් එක හා සමානයි.
1: ඔව් මං හිතනවා ඊළඟට මේ අපේ දේශපාලන කතාවේදී මේ මැතිවරණ ක්‍රියාවලදී ඔය ඔය වැතර වැරදි දේවා ඉතා අපූර්වට ඒගොල්ලෝ පාවිච්චි කරයි කියලා ඒගොල්ලෝ ප්‍රොපගැන්ඩක සොල්ට.

0: தீவுன்னு இல்லையா பாரு அந்த கண்ட சத்தப்பா நாங்க பேசுமா தாண்ட ஓ தாண்ட தாண்ட கண்ட தாண்ட கண்ட தாண்ட கண்ட தாண்ட
1: හරිම ලස්සන ගීතයක් කණිගේ තේරීමක් මොකක්ද මේ තේරීම
2: නෑ විශේෂත්වයක් නෑ මේ මට හදිසියෝක අද අහන්න ලැබුණා මේ එනකොට මට හිතන එකේ තිබුණ අර තේරුම දිහා බැලුවාම ඒ පෙස්සන් කලාව ගැන ඒ මං හිතන්නේ ප්‍රෙඩිසිල්ලගේ මට මතකෙට කු සුජීව චිත්‍රපටිය තමයි ඔක මේ ප්‍රචාරුනේ ඔගේ හරි අපූර්ව ගීත කිහිපයක් තිබුණා ඉතින් පෙස්සන් කියන්නේ මේ මං කියන්නේ ඒක ඉතා හොඳ ඉතිහාසයක් තියෙන පෙස්සන් වල විශ්මය මේ චීනයේ ග්‍රීසියේ රෝමිය වගේ රටවල් වල මුල් අවදියේදී රජයට ද විපක්ෂයක් නැති වුණාම දැන් ලංකාවේ වගේ තත්ත්වයක් තියෙනකොට රජයට යම් කිසි දෙයකින් ජනතාව ලිඛිතව තමන්ගේ පැමිණිලි එහෙම නැත්නම් යෝජනා ඉදිරිපත් කරපු ක්‍රමයක් තිබිලා තියෙනවා ඕක තමයි ඔය ඒගොල්ලෝ ඒක පෙස්සන් වගේ ඉතිහාසය ඊට පස්සේ ඔකම ඉංගලන්තයේ වගේ රටවල් වල ඒක ඒක නීතියානු කරලා තියෙනවා. කියන්නේ පෙස්සමක් කියන්නේ මේ පැතුම් ඉතාමත්ම නීතියානුකූල ක්‍රියාවලියක්. ඒකෙදී යම් කිසි නිශ්චිතවම චෝදනාවක් හරි යෝජනාවක් හරි පැමිණිල්ලක් හරි කෙනෙක් ගැන කියන්න තියෙන දෙයක් හරි ඕන දෙයක් ඒක අස්සං සහිතව සංවිධානගත වෙලා හෝ පෞද්ගලිකව රජයට යොමු කරන්න පුළුවන්. ඒතොර ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිඹුවක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ මෙවලමක් තමයි පෙස්සන් කියන එක. ඒක ප්‍රජාතන්ත්‍රවාදී මිනිස් අයිතිවාසිකමක්. ඒක ඉතා හොඳ දෙයක්. ඉතින් වෙලා තියෙන මේ ගීතයේ කියවෙන්නේ වෙන කතාවක්. මේක කියන්නේ අර කෙනෙක් දියුණු වී ඉහළට යන බලා ඉදින්නට බැරි නම් වගේ කතාවක්. ඒක අර ලංකාව වගේ රටක අපි දකින් අද්දකින් සාමාන්‍යයෙන් තියෙනවානේ. අපි කියන්නේ ඒකේ පෙස්සම ගැන කියවද්දී ඒක ඉතිහාසය හදාරද්දී ඒකේ මේ අවභාවිතාව පිළිබඳත් යම් කිසි දෙයකින් අර්ථකථන තියෙනවා. ද විශේෂයෙන්ම නම් රහිතව පෙස්සන් ගහන කට්ටිය. ඊට පස්සේ ඊට අමතරව කැලෑපත්තර මඩ අවලාද ඒ වගේ ප්‍රචාරයන් හරහා සමහර අපහසුතාවයට පත් කරන්න දැන් මේ ගීතය කියවෙන්නේ කෙනෙක් දියුණුවේ ඉහළට යනවා බලා ඉඳින්නට බැරි නම් කියලා. සමහර කෙනෙකුට දේශපාලන වශයෙන් තමන්ගේ මතයට ඉහළ නැත්නම් ආගමික වශයෙන් තමන්ගේ මතයට එකක නැත්තම් පෙස්සමක් දාන්න පුළුවන්. නිර්නාමිකව දාන්න පුළුවන් නාමිකව දාන්න පුළුවන්. දැන් මේ වෙනකොට මේවා ඉතින් අර AI තාක්ෂණය එහෙම නැත්නම් තාක්ෂණ දියුණුවලා ඉතින් තමන්ට ලියන්න ඕන දේ එකම දේ අරගෙන AI තාක්ෂණය හරහා ඕනනම් පොඩ්ඩක් වචන වෙනස් කරලා හතර පස් දෙනෙක් ගණන් වලින් එහෙම යොමු කරන්න අවස්ථාවල් තියෙනවා නේද? එහෙම දේවල් කියනවා. මගේ මේ සින්දුව ඇද්ද මට අර ඇහිච්ච මේ විලාදි මට එකක් හිනහුණ කැලල තමයි සමහර ඒවා තියෙනවා. දැන් අපේ ගංගොල අපි කියන්නේ ඒවට කියන්නේ කුලගණ සමිති වගේ කියලා කියන්නේ අවමංගල දාර සමිති වගේ තියෙනවා නේද? දිලෙන්න තරු ක්‍රීඩා සමාජය ඒ වගේ කට්ටිය ගංගොල සමහර වෙලාවට මේ ওই පෙස්සන් අවලාද වගේව ගහන කැලෑපත්‍ර ගහනවා. ඒ අයගේ නිකන් තියෙන්නේ අර Tamanට කෙලින් මූණ දෙන්න බැරි කම. ඒ කියන්නේ කෙනෙක් එක තර්ක කරන්න බැරි කම. එතකොට මූණ දෙන්න බැරි කම. හැංගිලා ඉඳලා අර ගල් ගහන හූ කියන වගේ එහෙම තමයි අර ලංකාවේ තිබුණ ඒ සංස්කෘතිය ලංකාවේ ඇදවිලා තිබුණේ. ඒකදී අපි දන්න හිනා යන කාරණාව තමයි දැන් එහෙම දැන් අපේ ගමේ එහෙම පෙස්සන් ගහන කට්ටි ඉන්නවනේ. ඒගොල්ලෝ අර පෙස්සමට දැන් යොමු වෙන පුද්ගලයා ඉන්නවා අපි හිතමු පැතුම් කියලා. ඔහුට ඇහිලා කල්පනා මේ ඉස්සෙල්ල වේලාසින් කියන මෙන්න මේ අහවල් එක්කිනා තමයි මේ පෙස්සම ගැවි නංගම් වශයෙන්ම මේකට එක සමිතියේ ඉන්න හරිද? එක සමිතිය එක සංවිධානය ඇතුළේ ඉඳලා මේ වැඩේට සෙට්ලා අපි මේකට වැටෙන්න ගහමු කියලා පෙස්සම ගහලා කැලෑපත්‍රය ගහලා වඩා වේලාසින් ඇහිලා නං කියනද සාමාන්‍ය නිර්නාමික පෙස්සම නං කියන්නේ නැහැ නේ. නං වශයෙන්ම මේ පෙස්සම ගහන්න ඉන්නේ මේගොල්ලේ අනේ ඔය අපිට රන්නේ අපි මේ මහත්යෝග කරේ මෙන්න මේ අහවල් මැගිලින් ඇන්ද තමයි මේක කරේ මේ ඇස්ලින්ද තමයි මේක කරේ අර විදුලඟ සංගම් වල වගේ ඒවා කියනවා. ඇහිලා වේලාසනින් වෙනාය පාවල දෙනවා. මං හිතන්නේ අර කෙනෙක් ටීම් වර්ක් එකක් හැටියට කරනවා නම් හොඳයි. ඉතින් මම කල්පනා කරේ අර අපේ ඒ සමහර ඒ ගතිගුණේ ශ්‍රී ලංකාවේ පසුගාමි ආසියාතිකත්වයේත් එක්ක ආපු දේවල් තියෙනවා. ඉතින් ඒ වස්සේ මේ පාවා දින් සිද්ධ වෙන. ඉතින් අපි මිනිස්සුගේ හැටිනේ නේද? ඒකට වැඩක් කරලා ඉවරලා කකුලෙන් ගතිනක. ඉතින් ඒ වගේ ඇත්ත එක පෙස්සන් ගහදි ටික පරිස්සම් වෙන්න ඕනේ. ඒකට ඉඳලා මේ පාවා දින ඇත්ත එක පෙස්සන් ගහදි පරිස්සම් වෙන්න ඕනේ. කොහොමත් අපුරු ගීතය මේ චිත්‍රපටය තව ලස්සන ගීතයක් තියෙනවා. මට මතක හිටියද චන්දනැල්ලෙන්නාල කියන ජෝතිපාලගේ ගීතයත් ඔය මේ සුජීවාචි පටිය තමයි මගේ මතකේ නිවැරදි නම් මට එහෙම ලොකු මතකයක් නැහැ. නමුත් ඉතාමත්ම ගොඩක් කලින් මම හරිම ආස කරපු ඉතාමත්ම ප්‍රේමකීර්තිගේ මේ ගීත රචනාවල තියෙනවනේ අර අපි කියන්නේ සාකස් කියන්නේ අර අපි බල්ලා ගැන කිව්වත් අර තියෙන්නේ අර ප්‍රිරිසිලා ගායනා කරන එතකොට අර හඳ මාමා උඩින් යතේ කියන ගීතේ හැම එකක්ම සමාජයට පණිවිඩයක් ලබා දෙන සහ මේ සමාජයට උපහාසිරලක් කරලා පාන් කිරිත්තා නේද ඒ වගේ සින්දුවල තියෙනවානේ අර මේ අපූර්ව රසයක් ඒ රසය මේ ගීතෙත් තියෙන දන්නේ ඒකයි මගේ එක විශේෂ හේතුවක් නෙමෙයි තෝරගත්තේ මම ප්‍රිරිසිලා මගේ ප්‍රියතම ගායකයෙක් ඔය ඉතාමත්ම දක්ෂ ගායකයෙක් ඔහුගේ ගීත මම නිතරම අහනවා සහ මට ඒ හැම එකම ඔහුගේ කටපාඩම් සමනි කුණ්ඩමණි වගේ ගීතයක් මම බොහොම ආදරෙන් අහන කැමති ගීතයක්. ඔබ දන්නවද කුණ්ඩමණි ඉතිහාසයේ විතරත්නායකයන් වෙනුවෙන් මේ නිර්මාණය කරපු ගීතයක්. නමුත් අවසානික ප්‍රෙඩිසිල්ලා ගායනා කරන්නේ වයිදර් ප්‍රයෝගිත හරිම කෙනාට ඒ ගීතය දීලා තියෙනවා. ඒකේ හොඳ වේට් එකක් පඩියුඩයක් ඒ ගීතය හරහා ලැබලා දෙනවා. මේකත් ඒ ගීතයක්. ඒකයි ඒකේ තෝරගත්ත විශේෂත්වයක් තිබුණේ නැහැ. පෙතුම් අහපු නිසා මම නිකන් ඒක මේ පොඩි ඉතිහාසිකුත් කිව්වේ.
1: හොඳයි අපි ලංකාවේ තොරතුරු ගොඩක් අද දවසේදී කතා කරන්න තියෙන එක හේතුව තමයි ලංකාවේ දේශපාලනය ඉතාමත්ම උණුසුම් වෙලා තියෙන මොහොතක්. සචින් තත් ඇවිල්ලා ඉන්නවා. අපි ආයිබන් කියලා ඔබවත් පිළිගන්නවා.
3: ආයිබන් පෙතුම් ආයිබන් කන්ටිනස් සිළු දනටම
1: ඉතින් අපි කොතනින්ද පටන් ගන්නෙ මේ වෙනකොට නම් බොහෝ දේවල් ලංකාව පුරාට සිද්ධ වෙනවා මේ මොහොත වෙනකොට අපි මේ කතා කරන මොහොත වෙනකොට ලංකාවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් මාරාන්තික උපවාසයක් කියලා තමයි කියන්නේ නමුත් සත්‍යග්‍රහයක් පටන් ගන්න තියෙනවා මේ ජෙනරල් විශ්‍රාමික මේ ජෙනරල් සුරේෂ් සලේ මහත්මයාව රඳවා ගැනීම සම්බන්ධයෙන් අපි එතනට යන්නට බලාපොරොත්තුවක් තියෙනවා සජීවීව අපි බලමු උත්සාහයක් කරමු මේ පැත්තෙන් කතා බහ කරන්න කණි
2: අපි මේ මෙහෙම දෙයක් කරමු එහෙමනම් මං හිතන්නේ එතනත් අපිට සම්බන්ධතාවයක් හදාගන්න පුළුවන් නිසා අපි සජිත් ඉන්න නිසා අපි පොඩ්ඩක් ඕස්ට්‍රේලියාව ගැන මම මුලින් කතා කරපු දේශපාලන කාරණාව චුට්ටක් කතා කරලා බලමු සජින්ත මන් දන්නවා අපිට පේනවද කියලා මෙහෙමයි දැන් විශේෂ කාරණා දෙකක් තියෙනවා එකක් තමයි දැන් මේ වෙනකොට මේ අපි ඕස්ට්‍රේලියාවේ දේශපාලන ඇතුලේ මේ අර මම කියන්නේ අර ජාතිවාදී කියන තැනින් තමයි මම නම් ඒක හඳුන්වන්නේ මේ ෆාර් රයිට්ස් එහෙම නැත්නම් වයිට් ඔන්ලි පොලිසි කියන එක මේ ලෝකේ දැන් ටිකක් ටැගීන ප්‍රවණතාවයක් තියෙනවා ඒකට සාපේක්ෂව එංගලන්තෙ මැතිවරණ සමහරවල් ජයග්‍රහණ මේ ළඟදී ජයග්‍රහණ ලැබුවේ ඒවා යුරෝපීය කරල්ලක් වගේ තියෙනවා ඕස්ට්‍රේලියාවෙත් එක යම් කිසි දෙකින් නැගීමක් ඇහිලා දැන් අලුත්ම දත්ත ඒ කියන්නේ සමීක්ෂණ වර්තනුව පෝලිං හැන්සන් වන් නේෂන් පාටි එක යම් කිසි දෙකින් ජනප්‍රියත්වයේ හිලට ගිහිල්ලා තියෙනවා එතකොට ඇගේ සමහර ප්‍රකාශයන් ඇගේ අනුගාමිකයන්ගේ සමහර ප්‍රකාශයන් විචර ලක් වුණා අර එකක් තමයි අර විදේශිකයන්ගේ ඉඩම් නැවත වතාවක් අවුරුදු දෙකක් ඇතුළත රජයට පවරා ගන්න අවශ්‍යය කියන කාරණාව ඒකෙදි එක්තරා ඇගේ නියෝජිතය කිව්වේ මේ මේකේ ප්‍රසිද්ධ පදිංචිලා ඉන්න ඇගෙත් ඉඩම් ගන්නවා කියලා නමුත් ඊළඟ මොහොතේම ඔහු ඒක නිවැරදි කරා මම විශ්වාස කරනවා ඉදිරි දේශපාලනයේදී වැරද්ද කරපු වැරද්ද වේදිකාවේ ලංකාවේ වගේ තමයි වැඩ වෙන්නේ ඒ පාවිච්චි වෙයි කියලා ඊට අමසරව මේ වික්ටෝරියා ප්‍රීමිය ජසින්තට කාන්තා හිංසනයක් සම්බන්ධයෙන් ලොකු හාහෝවක් තියෙනවා නේද අර වාහනවල ඇයට මේ නරක විදියට ආමන්ත්‍රණය කියලා තියෙනවා ඒකත් එක්ක මේ එකට අගමැතිවරයා මැදිහත් වුණ අගමැතිවරයා මතත්ල එහෙම කරන්න එපා කියලා කිව්වා මොකද ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ට හිංසනය කිරීම සම්බන්ධයෙන් කතිකාවක් ඉතිසලා තිබුණානේ එතකොට ඒකත් එක්ක මේ තවත් කාන්තාවකට මේ විදිහට ප්‍රසිද්ධියේ පෝස්ටර් ගහපු එක එහෙම නැත්නම් අර අපි කතා කරපු පෙස්සන් ගැහුවා වගේ නෙමෙයි මේ ඊටත් වඩා එහා පැත්තට ගිය එකක් හිටියට දකින්න ඉතින් අගමැතිවරයා මේ වෙලාවේදී ඔහුගේ හැසිරීම ඉතාමත්ම ප්‍රශංසා ගත යුතුයි මොකද ඔහු ඉතිශෙම ඔය පොලිං හැන්සන් ලගේ ඔය විදේශිකයන් ට මේ රටේ ඉන්න තියෙන අවස්ථාව අඩු කරන්න කියන එකේදී ඔහු හරි ප්‍රබලව පෙනී ඉන්නවා මා දැක්කා ඔහු කියලා තියෙනවා අපි ඉස්පිරිතාලෙකට ගියොත් එකේ ඉන්න නර්ස්ලා ටික ડોක්ටර්ස්ලා ටික එහෙම නැත්නම් මේ ඒජ් කෑස් වල ඉන්න ඒගොල්ලෝ දැන් හොඳටම දන්නවනේ නේ අපි මේ ඇසෙස්ට්‍රේ ඉන්න නිසා. ඒතර ඒගොල්ලෝ ඔක්කොම මේ සංක්‍රමණිකයන්. ඒගොල්ලෝ නැත්නම් එහෙම මේ රට ගෙනියන්න බෑ කියලා. ඉතින් මගේ යෝජනාව තියෙන්නේ එක දවසක් විතරක් නිකන් සමස්ත සංක්‍රමණිකයන් ඔක්කොම වැඩ වර්ජනකට වගේ ගියොත් එහෙම පැය 24ක් ඇතුළත සෝස්ලා කොහොමද දුවන්නේ කියන එක බලා ගන්න පුළුවන්. සහ ඔය කතා කරන හැමෝටම කිසිම අයිතියක් නැ මේ රටේ භූමිය සම්බන්ධයෙන් මේක තවන්ගේ කියලා කියන්නේ මේක ඇබ්ඩොනිස්ලාගේ භූමිය එක කියන්න බය වෙන්න ඕනේ නැ මේ අපි මේ පය පොළවේ ගහලා ඉන්න මේ භූමිය මේ ඕස්ට්‍රේලියා කියන මහද්වීපය මේක අපි පිළිගන්නා මේක ඇබ්ඩොනිස්ලාට විතරයි අයිතියක් තියෙන්නේ මේ අපි හැමෝම මේකේ කොහේ රටක ඉඳලා ආපු එක්කෝ ආර්ථික සරණාගතයෝ මොනම හේතුවක් උඩ ඉඳලා මේකට ඇහිලා මේක සංවර්ධනයට අපි දැන් එකා වගේ දායකත්වය දෙනවා ඉතින් මේක ඉතාමත් අපූර්ව රටක් මේක මල්ටි කල්චර් ඩේ අපිට මේක ආගමික වශයෙන් ජාතිවාදී වශයෙන් හෝ කළු සුදු බේද වශයෙන් මේක නීතියෙන්මත් ඒවා සමනය කරලා තියෙන ඉතින් හැම කෙනෙක්ම ඉතා හොඳින් තම තමන්ට කැමති විදිහට කැමති ප්‍රජාතන්ත්‍රවාදී ඓතිහාසිකයන් වලින් තමන්ගේ සංස්කෘතියින් එක්ක ජීවත් වෙන වටපිටවත් තියලා තියෙනවා. ඉතින් ඒක කාගේ හරි ඇහැට කටවණිනවා වගේ නම් ඒක ඇත්තට තියෙන ඔහුගේ තියෙන ගෝත්‍රවාදය සහ ඔය පොලින් හැන්සල්ලගේ මම දැක්ක අර මුල් ජාන හොයාගෙන හොයාගෙන ගියාම ඒගොල්ලෝ ඇබ්‍රොජිනස් නිසා නෙමෙයි මේ භූමිය අයිතිකාරයන් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් අපිට අපි සංක්‍රමණිකයන් හැටියටත් ඕස්ට්‍රේලියානුන් හැටියටත් අපිට තියෙන ලොකු වගකීමක් ඒ වගේ ප්‍රවණතාවයන් බිඳ දාන්න. නමුත් අපි කියනවා මේ ධනේශ්වරය ඇතුලේ මං හිතනවා එකතු වෙන්නේ එකට එක වෙයි දන්නේ නැහැ. ධනේශ්වරය ඇතුලේදී ධනේශ්වරයේ කඩන් වැටෙන මේ නිශ්චිත මොහොතේදී ඒක පැවැත්ම සඳහා ජාතිවාදය ඔය අන්ත දක්ෂිණාංශිත ප්‍රවණතාවයන් ඒ වගේ දේවල් ඒගොල්ලන්ගේ පැවැත්ම තමයි මේ ඉස්සරහට ගේන්නේ. ඒගොල්ලෝ දන්නවා දැන් අපි දැක්කා සජින්තා අපි දැන් ඔය සමහරලාට ඔය දක්ෂිණාංශික පක්ෂවල තියෙනවානේ මේ මොනවාද රැලි ඒවා ඉවරලා ඒගොල්ලෝ කන්නේ ගිහිල්ලා චීන කඩේකින් ඒගොල්ලෝගේ ටැක්සිය ඩ්‍රයිව් කරන් යන්නේ ඉන්දියානු රියදුරින්. ඉතින් ඒවා අරගොල්ලෝ පෝස්ට් දාන ෆේස්බුක් එක මේ මුන් ඇහිලා මේ අපිට යුද්ධ කතා කරලා අපේ කඩෙන් තමයි කහලා ගියේ අපේ ටැක්සියෙන් තමයි ගෙදර ගිය කියලා. ඒක තමයි තන්නේ ඇත්ත. ඇත්තටම අපි දේශපාලනිකව සාකච්ඡා කරගන්න ඕනේ. මෙතන තියෙන්නේ මේ පොලින් හැන්සල්ලා කරන වැඩේ ඇහිලා ධනවාදයේ ගරා වැටෙනවා. ඒ ධනවාදයේ ගරා වැටෙනකොට මේක පිටිපස්සේ ඉන්න ඇමරිකන් ධනපතිය කවුද කියලා හැමෝම දන්නවා. එයාගේ වෙබ්සයිට්ස් වල එයාගේ ප්‍රචාරක කටයුතු තමයි මේ ඕස්ට්‍රේලියාවේදී වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය තියෙන්නේ මේ ධනේශ්වර ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා මේක පාවිච්චි කරන්න. මේක ඉතාමත්ම තාවකාලිකයි. මම නම් ආසයි බලය දීලා
3: ලංකාවේ
2: කට්ටිය කරා වගේ පොඩි අත්දැකීමක් ලබා ගන්න එක. ඒක මම හිතන්නේ ඉතා හොඳ තත්ත්වයක්. මොකද හිතන්නේ ඔය ගැන?
3: නෑ ඇත්තටම කරශි මම හිතන්නේ මේ මොහොතේදී මේ ඔය ඔය මේ මේ ප්‍රශ්නේ බොහොම දැඩිව බලපාන ලංකාව වගේ මෙහෙ විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි පොලි නැන්සන් ගේ නැගීමට කාංශික කියපු කාරණා මම යම් කිසි ආකාරයකින් වීමක් මේ වෙලාවේ එකඟ වෙන්න කැමති විශේෂයෙන්ම ආර්ථික සම්බන්ධ කාරණාව. විශේෂයෙන් මොනම රටක ආර්ථිකය වර්ධනය වෙද්දී ආර්ථිකය ඉහළට යද්දී තමයි මේ රටට තව ජන සංක්‍රමණිකයන් ඕන වෙන්නේ, ශ්‍රම බලකාය ඕන වෙන්නේ. ඒතර ආර්ථිකය ප්‍රසාරණ වෙන අවස්ථාවකදී මේ රට කොච්චර සංක්‍රමණිකයන් ආවත් ඒක මේ රටට අවශෝෂණය කර ගැනීම හැකියාව විභවයේ තියෙනවා. අපි දැක්ක ඕස්ට්‍රේලියාවට දිගින් දිගටම සංක්‍රමණිකයන් වැඩිවීම කවදා ප්‍රශ්නයක් වුණ නැතුව ඒ රටට සම්පතක් වුණේ. මොකද ඒ සංක්‍රමණිකයන්ට සාපේක්ෂව මේ කනුලෝමව ආර්ථිකත් වර්ධනය වුණා කියන. හැබැයි කනිෂ්ක මේ මොහොතම එකඟ වෙන කාරණා තමයි මේ මොහොතදී එම ආර්ථික සංකෝචන වීමේ රටාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ධනවාදයේ බිඳ වැටීම කියන අර්ථයෙන් ගත්තොත් මම හිතන්නේ ඒකට මට්ටමකට එකඟ වෙන්න පුළුවන්. ඒත් එහෙම වුණාන් පස්සේ මේ මොහොතේ නිශ්චිතව ප්‍රශ්නයක් බලපානවා මේක කවුරු නිසා වෙන දෙයක්ද කියන. අපි පැහැදිලිවම දන්නවා මේ මොහොතේ මේ රටේ තියෙන ලේබර් ගවර්න්මන්ට් එකේ තියෙන යම් යම් ආර්ථික ප්‍රතිපත්තීන් සහ ගෝලීය තත්ත්වයන් මේකට බලපානවා. නමුත් ඒ දේවල් වලට වෙනස් කරන්න බැරි තත්ත්වයක් උනන් පස්සේ මිනිස්සු හොයනවා පොදු සතුරෙක්. මං හිතන්නේ පොදු සතුරා කියන එක තමයි පෝලින් හැන්සන් බොහොම පහසු ආකාරයට මේ සංක්‍රමණික ප්‍රජාව හැටියට ඉලක්ක කරමින් යන්නේ. ඉතින් ඇත්තටම මේක අපි අපි අපිට මේක එදිනෙදා පරිසරය ගත්තත් කොහොම ගත්තත් මේ රටට නෙමෙයි කිසිම රටකට මං හිතන්නේ යුරෝපය, ඇමරිකාව, මේ ඔස්ට්‍රේලියාව, ජපානය පවා මේ හැම රටකම මේ වගේ රැල්ලක් යනවා. නමුත් ඒ කිසිම රටකට සංක්‍රමණිකයන් නැතුව පවතින බැරි තරමට ආර්ථිකය සකස් වෙලා තියෙන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කනිෂ්ක අපි ඉස්සර දැක්ක දෙයක් තමයි විශේෂ මේ රටවල් වල සාමාන්‍ය එක ජොබ් එකකින් ඕන කෙනෙක්ට සමාන ජීවත්වීමේ අවශ්‍ය තත්ත්වය තිබුණා. නමුත් මේ ආර්ථික අවපාතයේ මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ දෙවන ජොබ් එක ගන්න පටන් ගන්න මේ රටේ ඉන්න පුරවැසියෝ ටික තෝ ජීවෙන් ජොබ් එක බලන්න උබ ඩ්‍රයිව් එකක් වෙන්න පුළුවන්, නැත්තම් පොඩි වෙන කැෂුවල් ජොබ් එකක් වෙන්න පුළුවන්. ඒ දේ බලද්දී ඒ හැම තැනකම ඉන්නේ කවුද? සංක්‍රමණික කණ්ඩායමක් කියලා. මොකද ඔවුන් හිතනවා එතකොට අපිට මේ ජොබ් නැති වෙලා තියෙන මේ සංක්‍රමණිකයෙ හින්දා කියන එක. අත්‍තරම් ප්‍රශ්නේ මේ ජොබ් හැමදාම කරේ මේ සංක්‍රමණිකය. පළවෙනි පරම්පරාවේ සංක්‍රමණිකයෝ ටික. හැබැයි මෙච්චර කාලයක් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේ බොහොම සුවපහසු ආකාරයක ගෙවන්න පුළුවන් ආදායමක් එක ජොබ් එකෙන් ලැබුණා. ඒක අඩුණෙන් පස්සේ ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න නැතුව ඒක මේ කොහෙවත් ඉන්න ජීවිතය බලාපොරොත්තු වෙන මේ රටේ සංවර්ධනයට බොහොම නීත්‍යානුකූලව ඇවිල්ලා මේ රටේ බදු ටික හරි වෙලාවට ගෙවලා මේ රටේ අධ්‍යාපන කටයුතු කරලා ලොකු පිරිසකට විශේෂයෙන්ම අපි දන්නවා විශ්වවිද්‍යාල හරහා මේ ලොකු ප්‍රමාණයකට රැකියා උත්පාදනය වෙනවා. ඉතින් හැම දෙයකටම දායක වෙන මේ සංක්‍රමණ ප්‍රජාවට විරුද්ධ වෙන එක ඇත්තටම මං හිතන්නේ නැහැ ඒක මේ සාධාරණයි කියන එක. දෙවෙනි කාරණාව තමයි කලශ කිව්වා වගේම ඇත්තටම මේ පොලිස් නැන්සන්ගේ ප්‍රතිපත්ති මං හිතන්නේ අර කොනඩ ගියන් පස්සේ ආතල් ලැබෙන කතාවනේ මේවා. ඒ කියන්නේ මේක දැන් ඉමක් කොනක් තේරෙන්නේ නැහැ. කියන්නේ මොකක් දන්නේ නැත්නම් අපි අන්තවාදයේ කොනට ගියන් පස්සේ මේ කනිෂ්ක ඒකේ සීමාවක් නැහැ. ඉතින් ඊළඟට තවතරකට කියන්න පුළුවන් අපි ඔය අන්තවාදයේ තමයි දැඩියව තල්ලු වුණාම කොනට ඒක

0: මිනිමරුමක් දක්වන ක්‍රියාත්මක වෙන්න පුළුවන් මට්ටමට වර්ධනය වෙන්නේ. මං හිතන්නේ ඒක ඇත්තටම යහපත්ත්වයක් වෙන්නේ. විශේෂයෙන් මේකට ලිබරල් පක්ෂය සහ ලේබර් පක්ෂය විශේෂ වාක්‍යයන්ත් වල මං අදහස් කරා. මොකද හැම වෙලාවෙම ලිබරල් පක්ෂය තමයි මධ්‍ය දක්ෂිණාසියේ දක්ෂිණාසියේ කඳවුර මධ්‍යස්ථාන කඳවුර ගන්න මේ පදනම් වෙලා තිබ්බේ. ඒත් මේ වෙලාවේ ලිබරල් කඳු ලොකු නායකත් අරබුදයක් තියෙනවා. ඒත් මේ රටේ තියෙන ලොකු ප්‍රධාන විපක්ෂයක් ඩියට මේ ලිබරල් ලේබර් පක්ෂ ලේබර් ආණ්ඩුවේ කරන මේ විකාර වැඩවලට උත්තරයක් දෙන ලිබරල් පක්ෂයේ මේ වෙලාවේ සමත් වෙලා නැහැ නිසි ආකාරයට. අන්නේ රික්තකයක් බලපානවා මේ පොලින් ඩැන්සන්ට මේ වගේ මතුවේ. මම හිතන්නේ මේක ඇත්තටම අපි බොහොම කල්පනාකාරීව බලාගෙන මම හිතන්නේ සිටු දෙයක්. මම හිතන්නේ අපි ඔස්ට්‍රේලියා පුරවැසියන් හැටි මේ වෙලාවේ බොහොම කල්පනාකාරී විය යුතුයි ඊළඟ ඡන්දයේදී.
1: ඔව් මම හිතන්නේ ශ්‍රී ලංකේ කියන පණිවිඩයක් ඒක නේද? අපි මේ රටේ පිටින් ඇහිලා ඉන්නේ. එතකොට මම දැක්ක සමහර අපේ කට්ටියත් කොණි නැතුව කඩේ යනවා. මන් දන්නේ මොන අරපණකින් එහෙම යනවාද කියලා. ඉතින් පොඩ හිතන්න තමන් කොහෙන්ද ආවේ, මේ භූමියේ අයිතිකාරයෝ කවුද, මේ මොන වගේ සෙල්ලමක්ද මේගොල්ලෝ කරන්න යන්නේ කෙනෙක් ගැන යම්කිසි අදහසක් ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ප්‍රථම තවත් ගීතයක් සූදානම් කරලා තියෙනවා.

0: Streaming live all day, every day at pvfm.org.au.
1: මෙලවර 8යි විනාඩි 30යි ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ වෙලාව. අද කතා කරන මාතෘකා කිහිපයක් අපි ඔබට මතක් කළා මොනවද කතා කරන්න කියලා. මුලින්ම විජිත හේරත් මහත්මයාගේ ඔස්ට්‍රේලියානු සංචාරය ගැන කනිෂ්කත් එක්ක යමක් කතා කරනවා කියලා අපි අද මතක් කිරීමක් කළා. කණි මේ විජිත හේරත් මහත්මයා ඔස්ට්‍රේලියාවට ආවා. ඒක නිල සංචාරයක් කියලා තමයි සඳහන් කරලා තිබුණේ. නිල සංචාරය අතරතුරේදී ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුත් මුණ ගැහෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකික ප්‍රජාවත් මුණ ගැහෙනවා. සහ එතුමාට හැකියාවක් ලැබෙනවා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය සහ ෆෙඩරල් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන්, ඒ වගේම අග්‍රාණ්ඩුකාරවරියන් සහ කතානායක වගේ ඉතාමත්ම සුවිශේෂී චරිත පවා මුණ ගැහෙන්නට. දැන් අපේ අද කතාව මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සංචාරය ලංකාවට කොතරම් වාසිදායක වුණාද, මේ සංචාරයෙන් අපි ලබා ගත්තේ මොනවද, මේ සංචාරය නිසා අපිට මොන වගේ දේවල්ද ඉදිරියේදී ලැබෙන්නේ වගේ දේවල් තමයි අපි කතා කරන්න ඕනේ. ඔබ විජිත හේරත්ගේ සංචාරයට මුල ඉඳලාම ඒක ගැන දන්නවනේ, මොකක්ද වෙන්නේ ඇතුලේ දන්නවනේ. ඉතින් ඒත් එක්කම අපි බලමු ඒ ගැන කතා කරලා. කොහොමද විජිත හේරත් මහත්මයාගේ සංචාරය ඔබ දකින්නේ?
2: ඕනෑම රටක විදේශ ඇමතිවරයෙක් තවත් රටකට යනකොට ඔහු නවසිලන්තිය ඔස්ට්‍රේලියා රටවල් දෙකටම ගියා. ඒකින් ඇත්තටම ඒව නිල සංචාරනේ. එතකොට රජයේ වියදමින් යන සංචාරය. ඒකෙදී විදේශ ඇමතිවරයා හැටියටත් සංචාරක ඇමතිවරයා හැටියටත් රැකිරක්ෂා විදේශ රැකිරක්ෂා පිළිබඳ භාර ඇමතිවරයා හැටියටත් විදේශරත් ඇමතිවරයාට මම හිතන්නේ බලගතු වගකීමක් තියෙනවා, බලවත් වගකීමක් තියෙනවා. මේ ලංකාවට ආදායම් ගේන ශ්‍රේෂ්ඨ දෙක තුනකම වගකීම තියෙන හුවතේ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ දිහා බැලුවොත් එහෙම ඒක මේ වෙනකොට ලංකාවේ ඩොලර් ආදායමට ලොකුවට බලපාන එකක්. ඒක විදේශ රැකිරක්ෂා කියන්නේත් ඒ වගේ දෙයක්. විදේශ ඇමතිවරයා කියන්නේ ඉතින් ලෝකයේත් එක්ක ජාත්‍යන්තර අපි සම්බන්ධ කරන ඒ කටයුතු කරන ඕන ඇමතිකම තියෙන තුහ දෙහෙම් බලන් ගියාම ඔහු ඉතාමත් ලොකු වගකීමක් දරාගෙන තමයි නවසිලන්තිරේ හට හොඳ විශේෂ පිළිගැනීමක් තිබුණා. මම හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවට ලංකාවේ විදේශ ඇමතිවරයෙකුට උන් ඉතාමත් මර උන්ගේ පාරම්පරික පිළිගැනීම නේද ඒක ලබලා දීලා තිබුණා. එහෙම මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා කාටවත් එහෙම එකක් ලැබුණේ නැහැ. එහිදී වෙච්ච සිද්ධීන් ගැන ඒකේ මොන වගේ දේවල් කතා කරාද කියලා මාධ්‍ය වලින් මම විදිහට පිටුවෙත් බැලුවා. එහෙම මොනවත් ලොකු දෙයක් තිබුණේ නැහැ. නමුත් සුපුරුදුපදේ ශ්‍රී ලංකිකයන් හම් වෙලා තිබුණා. ඒක මම හිතන්නේ මන් දන්නේ ඒක අර වෙන රටවලුනේ දේශමතුරු මේ අහමට පස්සේ තමන්ගේ ප්‍රජාව හම්බෙන රසියුම් තියනවාද කියන එක මට එහෙම අදහසක් නැහැ. ඇත්තම අවංකම කියනවා නම් නමුත් ඌ එහෙම දෙයක් කළා තිබුණා. ඉතින් ඔස්ට්‍රේලියේ මේ කියන්නේ සංචාරයේදී ඔහු ලබාගත් ජයග්‍රහණ මොනවද, කියන්නේ ඔහු නෙමෙයි අතට රටට ලබාගත් ජයග්‍රහණ මොනවද කියන කාරණාව හරි වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ දැන් ලංකාව දැන් සංචාර කැමැතිවරේ හැටියට ඔහු සංචාර කැමතියා වෙච්ච වෙලාවෙම ඇමතිවරයා වෙච්ච වෙලාවෙම අපි නිකන් අපි කියන්නේ සාමාන්‍යයෙන් අපිට තියෙන මේ මොනවා හරි රිසෝසස් හරහා කියන ෆේස්බුක් වෙබ්බඩවි හරහා හරි සමාජ මාධ්‍ය හරහා හරි අපේ යෝජනාවක් තිබුණා. මේ ඔය අපි කියන්නේ ඔය booking.com එහෙම නැත්තම් ඔය සමාලින් තියනනේ අපේ මේ මේ එක එක සංචාරක ව්‍යාපාර දැන් ඒවා ගොඩක් වෙලාට ඉන්ටර්නෙට් එකෙන් නිකරන්නේ නේද බේස් ක්‍රියාවලියන් සිද්ධ වෙන නිසා යෝජනාවක් තිබුණා ශ්‍රී ලංකාවේ ඒ තාක්ෂණය පාවිච්චි කරලා ඉවරලා ලාංකිකයන්ට ඒ වගේ බුකින් මැෂින් එකක් ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න කියලා. ඔහු ඒක පාර්ලිමේන්තුවේදී මතු කරේ ප්‍රශ්නය. ඔහු ඒකේ යෝජනාව ඔහු කතා කරා. නමුත් අපිට දැක්කේ නැති දේ තමයි ඒක ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වෙනකොට ලංකාවේ සංචාරක කර්මාන්තයේ වෙනත් බුකින් මේ මැෂින්ස් ලබා ගන්න ඒ ආදායම අපේ රටට අපේ සංචාරකයන් හරහා සහ ඊට අමතරව දැන් පැතුම් හරි විශේෂිතයි. ඔය අපි කියන්නේ නේපාලය, ඉන්දියාව වගේ තැන්වල සංචාරක පැකේජ් දැන් ලංකාවේ කට්ටිය ගොඩක් හදනවා. එහෙම මැෂින් එකක් ඒ වගේ මේ ප්ලට්ෆෝම් එකක් හදා ගන්න පුළුවන් කමක් තිබුණා නම් ඒ යෝජනා කරපු ආකාරයසව පාර්ලිමේන්තුවේ කතා කරපු ආකාරයට ඒක ඉතා හොඳයි. මම ඇත්තටම දැක්කේ නැහැ ඔහුගේ මේ සංචාරය තුලදී සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ඒක ප්‍රවර්ධනය කරන්න මොන හරි දෙයක් කරාද කියන එක මට ප්‍රවෘත්තියක් හැටියට වාර්තා වුණේ නැහැ. ඒක මං හිතනවා අඩුපාඩුවක් කියලා හිමුණා නම් මොකද මේ වෙනකොටත් හිටපු සංචාරක කැමති හරෙන් ෆ්‍රෑන්ඩු. ඔයගොල්ලන් මතක ඇති හරෙන් ෆ්‍රෑන්ඩු මෙහෙට හෙල්ලා ඌ ඉතාමත්ම හොඳින් ඉංග්‍රීසි භාෂාව හසුරුවන කෙනෙක් සහ ඌ අර කැෂුවල් කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන පුද්ගලෙක්. ඔහු එහෙදී මම ඒක රැස්වීමක් ඔහුගේ එක හමුවක් දැක්ක විශේෂම සංචාරක නියෝජිතයන් ඌ හම්බුණා.

0: කරලා ඒකෙදී උහුම් කරපු ප්‍රසන්ටේෂන් එක මම විශ්වාස කරනවා අදටත් ඕස්ට්‍රේලියාවේ යම් කිසි දෙකින් සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවත් එකට ගැටිලා තියෙනවා නම් ඒ හරින් ෆ්‍රෙන්ඩ් කරපු ඒ ප්‍රචාරක වැඩ කටයුතු සහ උගේ ප්‍රසන්ටේෂන්ස් කරපු විදිය ගොඩක් ඉවහල් වුණා කියලා. ඉතාමත්ම හොඳින් මං හිතන්නේ මම තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට ඒ කාලේ ඇමතිවරයා මං හිතනවා සංචාරක ඇමතිවරයා වෙන්න ඕනි. හරින්ගෙන් ඒ වගේ නිකන් දියුණු කතාවක් ඉතා හොඳ කතාවක් අපි දේශපාලන වශයෙන් මොන තරම් විපක්ෂ වුණත් ඔහුගේ මතවාදත් එක්ක වුණත් ඔහු ඒ කරපු ප්‍රසන්ටේෂන් එක ඒකට ඉදිරිපත් කිරීම ඉතාමත්ම සිද්ධානගුල සහ ආකර්ශනීයයි. මං හිතන ඒක හරහා තමයි ශ්‍රී ලංකාවේ අද ඕස්ට්‍රේලියාවේ සංචාර කර්මාන්තය යම්කිසි අඩිතාලමක් වැටුණා නම් ඒ වැටුණ ඉතින් ඒක ප්‍රවර්ධනය කිරීම සඳහා මට ලැබුණු තොරතුරු සහ මම ෆලෝ කරපු විදිහට මට ඒකෙන් විජිතකපක්ගේ පැත්තෙන් එහෙම මොන හරි දෙයක් උනාද කියන එක ගැන තොරතුරු නැහැ. මම දන්නේ පැතුම ඔයාට ඒ ගැන සම්බන්ධ මොන හරි තියනවාද කියලා.
1: ඔව් හේතුව තමයි අපිට මාධ්‍ය වලට කිසිම ආවරණයක් ලබා දුන්නේ නැහැ ඔහුගේ සංචාරය. ඒ නිසා අපිට කිසිම තොරතුරක් වාර්තා වෙන්නේ අපි දැක්කේ ඔහුගේ වෙබ් අඩවිය වල සඳහන් කරන ඒවත් තමයි. මොකද අපි දැක්කා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී ඔහු දිවා භෝජන සංග්‍රහයකට සම්බන්ධ වෙලා තිබුණා, තේපැන් සංග්‍රහයකට සම්බන්ධ වෙලා තිබුණා. ඊට පස්සේ මම හිතන්නේ කොන්සර්ජන කාර්යාලය බරපතලෙන් හිටියා වෙසක් උත්සවයට ඔහු සම්බන්ධ වෙයි කියලා. නමුත් එතුමාට එදා සම්බන්ධයෙන් හැකියාවක් ලැබිලා තිබුණ නැහැ කියලා අපිට ආරංචි වුණා. ඊට පස්සේ මම දැක්කා එතරම්ේලා සචින් සතින් නිසා මම හිතන්නේ තමත් වැදගත්තේ මොකද සමහර තැන් සම්බන්ධීකරණය කරන්න ඔබ උදව් වුණා කියලා අපි දන්නවා. එතකොට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියන් ප්‍රාන්තයේ මැති අමතුරුන් කිහිප දෙනෙක් එක්ක කතා බහ කරා කියලා අපිට ආරංචියක් ලැබුණා. හැබැයි ඒවයි කතා කරේ මොනවද කියන කාරණාව පිළිබඳව අපිට කිසිම ආරංචියක් ලැබුණේ නැහැ. ඔහු හැමතැනම කියලා තිබුණේ මේ දෙරටේ සම්බන්ධතාවය වැඩි කරන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ආර්ථිකයේ, දේශපාලනයේ, ක්‍රීඩාව, සමාජයේ මේ කරුණු සියල්ලම එකට එකතු කරලා යමක් කරනවා කියන එක තමයි කියලා තිබුණා. නමුත් අර ඒක සාමාන්‍යයෙන් හැමෝම කියන කතාවක්. දැන් මමත් එක්ක අපි ගමු සචින්ත හරි කනිෂ්ක හරි කතා බහ කරොත් එහෙම අපි ඕක ෆේස්බුක් එකේ ලියනකොට ලියනවනේ අපි දෙන්න මොන හරි කතා කරා. මේක ඉතාමත් මිසකර නිශ්චිත කාරණයක් පිළිබඳව කතා කරලා තිබුණේ නැහැ. ඔහුගේ ඔහුත් එක්ක මාධ්‍යයට කතා බහ කරන්න අවකාශය නොදීම පිළිබඳව අපි එදත් කනස්සල්ල පළ කරා, අදත් කනස්සල්ල පළ කරන ඒ සම්බන්ධයෙන් ඒක එතුමාගේ අයිතියක් සහ එතුමා මෙහෙට ගෙනාපු කොන්සල් ජනරල් කාර්යාලය සහ හයි කමිෂන් එක ලබාගත් තීරණයක්ද කියන කාරණය අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා යම් කිසි විදිහකට ඔහුගේ කතා ඔහු ඇවිල්ලා මේ සංචාරය තුළදී මොනවා හරි දෙයක් වෙන්නට ඇති කියලා. අර ජෙට් ස්ටා ඔහු මතක් කිරීමක් කළා. ජෙස්ටා එකත් එක්ක ඩිරෙක්ට් ෆ්ලයිට්ස් ලංකාවට යන්න යම් කිසි එකඟතාවයකට ආවා කියලා. නමුත් ඒකත් මං හිතන්නේ අර මේ මිස්ඉන්ටර්ප්‍රිට් කළා තිබුණේ, කියන්නේ වැරදි වැටහීමක් වෙන්නට ඕනේ මාධ්‍යවලට ලබා දීලා තිබුණේ. මොකද ඕක ගිය අවුරුද්දේ ඩිසැම්බර් වල තමයි ජෙස්ටා ආයතනය මං හිතන්නේ ඉෂු කළ තිබුණේ. ඉතින් මේ කාරණා එකින් එක අපි ගමු. අපි මේ සචින්තකින් අහමු. මොකද සචින්ත හිටියා එතන බොහෝ තැන්වල මේ රාජ්‍යතාන්ත්‍රිකයෙන් සම්බන්ධ කිරන තැන්වලදී මොනවද වුණේ ඇත්තටම අපි දන්නෙත් නැහැ.
2: ඔය ඇත්තටම මං හිතන්නේ විජිතේරත් අමාත්‍යතුමා මං දන්න ආකාරයට මෙල්බර්න් වලදී රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයක් සිදු වුණා. එකක් තමයි ඉරිදු දවසේ දිවාහාර ලබා ගත්ත පාර්ලිමේන්තුවේ ලිබරල් සහ ලිබර් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග. විශේෂයෙන්ම මම අපිත් සම්බන්ධ වුණා විජිතේරත් අමාත්‍යවරයා විදේශ අමාත්‍යවරයා හැටියට පත් වෙලා දින පහක් වගේ කියන මං හිතන්නේ දින ඔක්තෝබර් 4 වෙනිදා ඔහු පළවෙනි වතාවටම රාජ්‍යතාන්ත්‍රිකයන් හැටියට හමු වුණේ අපේ විපක්ෂ නායකතුමා බ්‍රැඩ් බැටින් සහ රිචඩ් රොයිඩන්. අපි ලංකාවට ගියපු වෙලාවක ඔවුන් විදේශ කටයුතු අමාත්‍යංශිතව පළවෙනි වතාවටම හමු වුණේ. නැවතත් ඔවුන් මෙහි රාම්පස හමු වීම සිද්ධ වුණා. ඊට අමතරව මං හිතන්නේ එදිනවස තමයි අර මේ මෙල්බර්න් හමුව සිදු වුණේ අපේ ජන හමුව. ඊට පසු දිනේදී උදේ 10:00 මං හිතන්නේ ජසින්තා ඇලන් මෙල්බර්න් මේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රිමිය මුණ ගැසුණා. ඊට පස්සේ අපේ ග්‍රාණ්ඩුකාරවරයා ප්‍රාන්ත ග්‍රාණ්ඩුකාරයා මුණ ගැහෙන තිබ්බ. ඊට අමතරව බිස්නස් වික්ටෝරියා සහ වෙළෙන්ද ප්‍රජා බිස්නස් වික්ටෝරියා සහ සීපී ඔස්ට්‍රේලියා වගේ මේ මෙල්බර්න් වික්ටෝරියා ප්‍රාන්තයට අනුබද්ධ වෙළඳ සංචාරක සහ එවැනි රාජතාන්ත්‍රික කටයුතු සම්බන්ධ ආයතන කිහිපයක් සමග සාකච්ඡාවක් කරන් තිබ්බා. ඊට අමතරව අතර මං හිතන්නේ නවසීලන්ත සාකච්ඡාවේදී මං හිතන්නේ එක දෙයක් මට මතකයි. නවසීලන්ත ශ්‍රී ලංකා අතර අවුරුදු 100ක ක්‍රිකට් මොකද්ද ගහ ඒ ක්‍රිකට් සංවත්සරයේ සමවැරීමට යම්කිසි දෙයක් සංවිධානය කරනවා කියලා තියෙනවා. මං හිතන්නේ ක්‍රිකට් ටූර්නමන්ට් එකක් මං හිතන්නේ සංවිධානය. මොකද මේ දවස්වල නවසීලන්තත් ඔස්ට්‍රේලියාවත් අපිට ක්‍රිකට් ටූර්නමන්ට් නම් දෙන්නේ නැහැ. ඒක කරනවා කියලා තියෙනවා. මං හිතන්නේ ක්‍රිකට් ටූර්නමන්ට් එකක් මං හිතන්නේ සංවිධානය. මොකද මේ දවස්වල

0: කට්ටිය ටිකට් බුක් කරලා තියෙන මම දන්නේ ඉතින් ඒක ඩොලර් 300 වගේ දුන්නා මෙන්ට ඩිස්කවුන්ට් එක.
1: හරි මේ මම තමයි එකක් කියන්න දෙනවා මේ මේ සංචාරයේදී අපි දැකපු එක ප්‍රශ්නයක් තමයි එතුමා මේ සහ එතුමාගේ මාධ්‍ය කණ්ඩායම බොහෝ වෙලාවට මේ සංචාරය අති විශේෂ සංචාරයක් මේක මාරයි මේක නියමයි මේක එල මේක පෞසි අන්න ඒ වගේ මේ මහා විශාල දෙයක් කරන්න උත්සාහ කරා දැන් ඔබ අර ඉස්සලා මතක් කළානේ මේක මේ නව ශ්‍රීලන්තෙන් පළවෙනි වතාවට රාජ්‍ය නායකයෙකුට දුන්න ගෞරවයක් කියලා නමුත් එතුමාගේ Facebook අඩවියේ සඳහන් කරලා තිබුණේ කිසිම රාජ්‍ය නායකයෙකුට ඒ කියන්නේ ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙකුට මේ වගේ පිළිගැනීමක් කරලා නැහැ. ඔබ අර මතක් කරේ ලංකාවේ කියලා. නමුත් මං හිතන්නේ මේක ලංකාවේද ලෝකෙද කියලා. කනි මේ සචින්ද මේක මේ පළවෙනිවතාවත් නෙමෙයි වගේ නේද?
0: නෑ අතට මං හිතන්නේ මෙහෙම දෙයක් තමයි. මං හිතන්නේ ලංකාවෙන් පළවෙනිවතාවට නිල වශයෙන් විදේශ සමිතිවරයේ ගිහිල්ලා තියෙන මේ පාර මං පොදු විලකලේ ජීර්පීඩි සමත්වරයේ ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ වෙන සමුලෝකට.
1: ආහ්.
0: ඊට අමතර රණලික්ෂ අග්‍රාමාත්‍යවරයා ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ රණලික්ෂ අග්‍රාමාත්‍යවරයාට වෙන නහට තියලා වගේ පිළිගැනීම කරයිද කියන්නේ මම දන්නේ නැහැ. නමුත් ඇත්තම කාරණා මම හිතන්නේ අග්‍රාමාත්‍යවරයෙක්ට දෙන පිළිගැනීම සම්බන්ධව මම කියන දේක් දන්නේ නැහැ. ඉතින් විජිතරත් අමාත්‍යවරයා මම හිතන්නේ නිල වශයෙන් ගිය පළවෙනි අමාත්‍යවරයා. ඉතින් එහෙම ගත්තාම පස්සේ ඉතින් පළවෙනි දේශ අමාත්‍යවරයාට දෙන ඒ කියන්නේ ඊළඟ දේශ අමාත්‍යවරයා මෙහෙම පිළිගැනීමක් කරයි. ඉතින් කලින් ගිහිලා තිබ්බනම් අපිට කලින් දේශ අමාත්‍යවරයාට මෙහෙම පිළිගත්තා මෙයා මෙහෙම පිළිගත්තා කියලා සංසන්දනය කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේක පළවෙනි වශයෙන් ගිය හිඳ ඇත්තටම ඒක තමයි ඉතින් ගිය පළවෙනි හම්බෙච්ච දේ මම හිතන්නේ.
2: අර මේ එංගුවන් යානාව සම්බන්ධයෙන් ප්‍රකාශය මං හිතන්නේ ඒකත් අර වඳුරන්ට මේ රජාගේ ආරක්ෂකට කඩුව බාර දුන්නා වගේ තමයි සමහර මාධ්‍ය ඔය ලංකාවේ මේ ප්‍රබල පෙළේ මාධ්‍ය කියලා පෙනී ඉන්න රජයේ මාධ්‍ය නාලිකා දෙක තුනට අමතරව අපි කියන්නේ ලොන්ඩරි වැඩ කරන පෞද්ගලික නාලිකාවක් තමයි විජිත හේරත් අමතිවරයාව අපහාසුවට පත් වෙන ආකාරයෙන් එහෙම ප්‍රවෘත්තියක් කළ කරලා තිබුණේ ජෙට්ටාවේස් එක සම්බන්ධයෙන් ජෙට්ටාවේස් එක මුලින්ම ප්ලෑන් කරලා තිබුණේ පර්ත් ඉඳලා ලංකාවට යන්න මුලින්ම ගොඩක් ඉස්සර කොවිඩ් නොටිස් එල්ල නමුත් ඒක එක හරි ගියේ නැහැ ඊට පස්සේ ඒගොල්ලෝ ටේබල් කරා මෙල්බන් ඉඳලා කොළඹට ගමන් වාර තුනක් ටිකක් කල් ඔක පටන් අරන් මම හිතන්නේ අපි ටිකට් ගත්තෙත් ඩොලර් 331ක් කියන අඩු මුදලකට ටිකට් දාලා තිබ්බා මම හැබැයි ඉලා සිටින් ශ්‍රී ලංකන් ගුවන් සමගමේ යන්න අපි දැන් ෆ්ලයිට් 7ක් වෙනවා දවසට දැන් එක තව තුනකින් වැඩි වුණාට පස්සේ ෆ්ලයිට් 10ක් වෙනවා උදේ 7:00ට අපූර් ෆ්ලයිට් එකක් යනවා ශ්‍රී ලංකන් එයාලයින්ස් දවස් තුනකදී ඒක 12:00ට ලංකාවට arrive වෙන්නේ ඉතින් හැම වෙලේම ඕගොල්ලෝ ශ්‍රී ලංකන් එයාලයින් එක පාවිච්චි කරන්න කියන එක තමයි ඉතින් මගේ විශ්වවිද්‍යාලයනේ මම ඉතින් හැම වෙලේම ඒ පැත්තට ඉන්නේ ඔකට ඔයුනේ මම පෙනී ඉන්නේ ඉතින් මම ඒක මේ විලද ප්‍රවර්ධන කටයුත්ත කරේ නෙමෙයි කරන්නේ අපේ ගුවන් සමාගම තමයි වැදගත් ඉතින් මම ඒක එච්චර හිතන්නේත් නැහැ ඔය ජෙට් එකේ චරකල් දුවයි කියලා ඔගේ කිවිසරකේ මේ යනවා නවත්තන ඒගොල්ලන්ගේ වාසි පාඩු එක ප්‍රශ්න තියෙන අර ඒ ප්‍රවෘත්ති වාර්තා කරපිදී වැරදි ඒක තමයි මම කියන්නේ අර සමහර මාධ්‍යවේදියෝ ඉන්නවා අර ඒව ලොකු කරලා කියන්න කියලා අනා ගන්නවා ඒ කියන්නේ ඒක දැන් ඒගොල්ලන්ට ඒක නිවැරදි කිරීමක් කරගන්න තිබුණ chance එකක් තිබුණානේ නිවැරදි කිරීමක් කරන්න දෙවේ ඒ පෝස්ට් එක අයින් කළා ඒ කතාව නොකිය ඉන්න එහෙම කරන්න නැතුව මේගොල්ලෝ ඒක නිවැරදි කරගන්න කියලා හත් පොලේ ගාගත්තා අතරම විජිත මේ ඇමතිවරයා ප්‍රකාශ කරේ මං හිතුවා එක්තරා නාලිකාවට විතරයි සාකච්ඡා දීලා තිබුණේ නාලිකාවේදී කිව්වා ජෙටියාවේ සික ඩිරෙක්ට් ෆ්ලයිට් ලංකාවට ඔපරේට් කරන එක සංචාරක කර්මාන්තයේ පැත්තෙන් වාසියක් කියලා. නමුත් ඔහු කිව්වේ නැහැ ඔහු ආපු නිසා මේක පටන් ගත්තා කියලා. නමුත් අර වොෂින්ටන් නාලිකාව ඒ විදිහට කරා. ඉතින් ඒ නාලිකාවල කඩේ ගියාට පස්සේ ඇමතිවරයා තමයි අන්තිමට සමාජය තුළ අපහසුතාවයට පත්තුනේ ඒකයි ඒතන උනේ ඉතින් මාධ්‍ය හරි ප්‍රවේශම් වෙන්න ඕනේ සමහරලට උස්සලා තියන්න ඕනේ ඔකට අපි කියන්නේ රජකාලේ වන්දි බට්ටකම් කරනවා වගේ මේ මේවා මේ ලංකාවේ ජනප්‍රිය මේ ඔළුව තියෙන නාලිකා නමුත් ඉතින් මෝඩ වැඩ තමයි ඒගොල්ලන්ගේ සමහර ප්‍රචාරක වැඩවල වෙන්නේ ඉතින් එහෙම දෙයක් තමයි එතන සමහර
1: කණි මෙහෙම දෙයක් වෙන්න පුළුවන් දැන් මාධ්‍ය හසුරුවනකොට වැරදීම් සිද්ධ වෙනවා අතපසු වීම් සිද්ධ වෙනවා ඉතින් එතකොට ඒක අපි වැරද්දක් කියලා පිළි අරගෙන අපිට පුළුවන් කමක් තියෙනවා නම් ඒ වැරදි නිවැරදි කරගන්න මා හිතනවා මිනිසුන්ට ඊට පස්සේ නිවැරදි තොරතුරු ලැබෙනවා කියලා නමුත් මේ මාධ්‍ය ආයතනය එහෙම කරලා තිබුණේ නැහැ ඒ වැරද්ද වෙනස් ආකාරයකින් හරි ගස්සන්නට ගිහිල්ලා තමයි ওই ජෙට්සා කතන්දරේ එළියට ඇදිලා ආවේ
2: ඔව් කොහොමත් ඔය එහෙම එකක් වුණා ඊට පස්සේ අර ඊළඟ තමයි අර මේ ඔහු සඳහන් කළ තිබුණා ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් يعني ලොකු කලාපයකට අපි අතුරත් වෙන්න හදනවා කියලා මම හිතන්නේ ඒක එහෙම වෙන්න පුළුවන් නම් අපිත් එක පෞද්ගලිකව සහ පොදුවේ අමාත්‍යවරයාගේ නිල ඊමේල් ලිපිණයටත් පෞද්ගලිකව ඔහුගේ දුරකථන අංකයටත් ඒ යෝජනා මේට එනවා කියලා ආරංචිනවා සෙම් කරා අපි කීප දෙනෙක් එකතු වෙලා ඒක ඒක මේ ඉංග්‍රීසි භාෂාවෙන් හදලා පැහැදිලි කරලම කොට ඇරියා මොකද හේතුව තමයි අපි

0: දකින දෙයක් තමයි පැතුම් ලංකාවේ ජනගහනය ගොඩක් මේ රටේ ඉන්නවා. එතකොට අපිට ආසන්නම රටක් තමයි ඕස්ට්‍රේලියාව. දුරින් තුරයි කිලෝමීටර්ස් ගණන් 7000 ගණන් වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට අපිට ඩිරෙක්ට් දැන් ෆ්ලයිට්ස් ඔය කියන ඉදිරිය 13ක් වගේ යන්න පටන් ගන්නවා. එතකොට සිඩ්නි වලට 3-4ක් යනවා. එතකොට නැව් සමාගම් වලින් අපි ට්‍රාන්ස්පෝර්ටේෂන් පහසුකම් තියෙන නිසා අපේ රටේ නිෂ්පාදනය වන ගොඩක් නිෂ්පාදන ඕස්ට්‍රේලියාව විලඳ පොල්ට ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ප්‍රශ්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් අපි නිකන් උදාහරණයක් අපි ගාමන්ට්ස් ගමුකෝ, ඇඟලුම් කර්මාන්තයේ පැත්තෙන් ගත්තොත් එහෙම චීනෙන් හෝ වෙනත් රටකින් එනකොට ඒ රටවල් සඳහා තියෙන FTA එක, ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක නිසා ඔවුන්ට මේකෙදී ටැක්ස් ගන්න අවශ්‍ය නැහැ. එතකොට ඒකෙදී දැන් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ඕනෑම දෙයකට ඕස්ට්‍රේලියාවට 5%ක බද්දකට යටත් වෙනවා සහ 10%ක් GST එකට යටත් වෙනවා. එතකොට 15%ක් බද්දක් අය කරනවා. එතකොට අපිට තරඟකාලී කාර්ය වෙළඳ පොළට අපිට අවතීර්ණ වෙන්න බෑ බද්ද නිසා. විශේෂයෙන්ම ඇංගලුම් කර්මාන්තය අලුත් මාකට් එක අපිට හොයාගන්න වෙලා තියෙනවා මේ යුරෝපීය තියෙන ආර්ථික අර්බුදයත් එක්ක. සහ ඕස්ට්‍රේලියාව පැත්තෙන් ලංකාවට දැන් අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ ලොකුම පෝෂන් එක පරිප්පු ලංකාවට යවන්නේ. ඊට අමතරව දැන් අපේ යෝජනාව තිබුණා සමහර HS කෝඩ් එක සෝරි මේ අපි සරල කරන සමහර බාණ්ඩ ගැන අපිට නිකන් හැඟීමක් තිබුණා. දැන් අපි හිතුවොත් එම ඕස්ට්‍රේලියාවේ දවසල වයින් මාකට් එක හොඳටම අනන අපඩයන අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි කියන්නේ අර මේ තැටිය රත් වෙලා තියෙන රොටිය පුච්ච ගන්න ඕනේ. ඉතින් අපේ ලංකාවේ සංචාරක කර්මාන්තයට හරිම අවශ්‍යතාවයක් මං කියන්නේ මේ ඒ වගේ දේවල් ඒ වගේ අවස්ථාවන් සාකච්ඡා කරගෙන මම දන්නේ ඒක කොයිතරම් දුරට උන් සාකච්ඡා කරනවාද කියලා ඕස්ට්‍රේලියානු මාධ්‍යවලින් ඒක දැනුවත් කිරීමක් තිබුණේ නැහැ. නමුත් අපි හිතනවා විශේෂයෙන්ම දැන් මේ ශ්‍රී ලංකා රජයේ ඉතාමත්ම මේ අනුවණ විදිහට සමහර ක්‍රියාකාරකම් කරනවා. ඒ කියන්නේ ඒක තමයි PTA එක අහෝසි කරන්නේ. දැන් හිටානි දෙනකොට ඔබ දන්නවත් ඇති ඔබට හෙන්නත් ඇති සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සිරකරුවන්ට ඒතර මානහිමිකම් සම්බන්ධයෙන් බන්ධනාගාරය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අහන ජිනීවා ඉඳලා විශේෂ නියෝජිත පිරිසක් එනවා. ඒ සමහර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් වලට ආණ්ඩුව කාගේ හරි ලණුවක් කාලා ඒවා සමහර අනපනත් අකුලන් නැති නිසා අපිට GSP සහනය පවා අහිමිවීමේ අවධානමක් මේනකොට තියෙන යුරෝපෙන් ඒ ලැබෙන සහනය පවා. මොකද මේගොල්ලෝ මේක දිගටම ඔය PT එක තියාගෙන ඉන්නවා. ඒව අයින් කරන්නේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක බිල් එක අයින් කරන්නේ. ඒ වගේ ප්‍රශ්න කීපයක් රටේ තියෙනවා. ඉතින් ඒ ඒ එහෙම තියාගෙන ඉද්දී වුණත් අපි යෝජනා තියෙන නම් මේ රටවල් වලට මේ ඕස්ට්‍රේලියාවට නවසිලන්තට අපි අපේ නිෂ්පාදන පුළුවන් නම් යවන්න පුළුවන් විදියක් හදාගන්න කෙනෙක් සහ මේ රටවල් වලින් අපිට ගෙන්නන්න පුළුවන්. මොකද මම දන්නවා මේ ට්‍රේඩ් එකකින් නිසා චීනය වගේ රටකට අපේ ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කර ඖෂධ කොච්චර යනවාද කියලා. ඒ කියන්නේ රූපලාවන්‍ය දේවල් කිරිපිටි දැන් කවුරුත් හිතයි චීනයටයි කිරිපිටි යන්නේ කියලා. නමුත් ලදරු කිරිපිටි ඔයගොල්ලෝ දන්නවා දැන් සුපර් මාකට් වලින් සීමා කරලා තියෙනවා කෙනෙකුට ගන්න පුළුවන් ප්‍රමාණය. මොකද ඒ තරම් දුරට ඒවා මේ රටෙන් අරන් ගියා. ඖෂධ සම්බන්ධයෙන් ගත්තොත් ඕස්ට්‍රේලියාව ඉතාමත්ම ඉහළ ගණයේ ඖෂධ නිෂ්පාදනය කරන රටක්. අපිට බය නැතුව දෙන්න පුළුවන්. අපේ ලංකාවේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවානේ අර ජනතාවට හොරෙන් ගහපු ඉන්දියත් එක ගහපු ගිවිසුම් නිසා මොන වගේ අවසන් ලංකාවට එනවාද කියන ප්‍රශ්නේ දොස්තරවරු එක ගැන සාමාන්‍යයෙන් කතා කරනවා. අපිට දැන් බෙහෙතක් දෙන්නත් බයයි ඉන්දියාවගෙන බෙහෙත් අපේ අර සමහර නිර්ණායකයන් වෙනස් වීම සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා ඒ වගේ දියුණු දේවල් නේද ගේනවා නම් හොඳයි. දැන් හොඳ දේවල් ටිකක් වෙනවා නම් හොඳයි. ඉතින් අන්න ඔය වගේ කාරණා ටිකක් තමයි අපි බැලුවේ. අර ඒකේ ඊළඟ මේ ප්‍රශ්නේ වතුනේ අර ශ්‍රී ලංකාවේ කමියුනිටි එක හම් වෙලා කරපු සාකච්ඡාව. ඒකෙදි බොහෝ අය මගදි නැගිටලා ගියා. අපි දැක්කා මේ හේතුව තමයි එතන ප්‍රශ්නේ වුණේ. ඇත්තටම ඕස්ට්‍රේලියාවේ දැන් අපි විශ්වාස කරනවා ඒක ඇත්තද නැත්තද කියන එක ගැන අපිට තර්කයක් තිබ්බට බුද්ධිගලණේ හරහා යම් කිසි විදිහකින් දේශපාලඥයන්ගෙන් වඩා වැදගත් වූ දේවල් ටිකක් අපි ඔය කතා කරන ටිකක් ඇඩ්වාන්ස් ටොපික්. ඒ කියන්නේ අපි ජනතාවෙන් තිබෙන හිටියනම් අපි සාමාන්‍යයෙන් සංවිධානය කරන්නේ මේ රටේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන්. එතකොට FT එකක් ගහගන්නේ කොහොමද, වෙළඳ ප්‍රජාවත් එක්ක කොහොමද, අපි තව ඉන්වෙස්ට්මන්ට් එක මේ කාලේ වෙනකොට ලංකාවේ හවුසින් මාකට් එකට එන්ටර් වෙනවා නම් මේ මදපුරුද අර්බුදයක් තියෙනවා, ඒ කට්ටියක් කොහොමද එන්නේ වගේ කට්ටිය. නමුත් මම හිතන්නේ මට වැඩි ඔබ හොඳට දන්න පැතුම් ඔබේ අවස්ථාවට සහභාගී වෙන නිසා එතන උන කතා බහ ගැන ශ්‍රී ලංකා කමියුනිටි එක ඇතුලේ පැහැදීමක් නැහැ. විජිත හෙරත් ඇමතිවරයාගේ ඒ සංවාදයේදී ඇතිවෙච්ච කාරණා සම්බන්ධයෙන් කතා කරපු කිසිම කෙනෙක් අපිට හොඳක් කිව්වේ නැහැ. විපක්ෂ නායකයෙක් ඇහිලා ආණ්ඩු බලය ගන්න හෙට ප්‍රතිවර්ණයකට කතා කරන ආකාරය තමයි ඔහු ශ්‍රී ලංකාවේ ජනතාව ඇහිලා හිටිය සුළු පිරිස ඇමතු වෙයි කියලා මෙතන 275ක් වගේ ප්‍රමාණයක් ඇහිලා හිටියේ. එතෙන්ට ඒගොල්ලන් අමුතු විදිහට කියලා ඒගොල්ලෝ කියන බොහොම කලකිරීමෙන් කතා කරේ. අපි බලාපොරොත්තු වුණා මීට වඩා ඇඩ්වාන්ස් සංවාදයක් අමුතුවරත් එක කරන්න කියලා. නමුත් ඔහු නැවතවතාවක් අර පරණ මැතිවරණ වේදිකාවල කියන කතා ටිකක් කිව්වා කියලා. මම දන්නේ ඔබට ඒ ගැන මම හිතන්නේ මට වැඩි හොඳට අත්දැකීමක් ඇති කියලා මම විශ්වාස කරනවා.
1: හොඳයි අපි ඒ ගැන තමයි අද කතා කරන්න ඕනේ. ඒ හේතුව දැන් ලැබෙන තොරතුරු එකින් එක වෙනස් වෙන්නට පුළුවන් කනි. දැන් අපි දැක්කා මේ සංවිධානය කරපු සංවිධායක මණ්ඩලය ගිය සතියේ මම මේක මතක් කිරීමක් කරා සචින්තේ. ඒ තමයි ඔවුන් සඳහන් කරනවා අතිසාර්ථක වැඩමුළුවක් තිබ්බා, අතිසාර්ථක ජන හමුවක් තිබ්බා. ප්‍රශ්න වලට එතුමා ඉතාමත් මොහොතින් උත්තර දුන්නා. සහ යමක් ගෙදර අරන් යන්නට පුළුවන් කමක් තිබුණ රැස්වීමක් කියලා මතක් කිරීමක් කරලා තිබුණා. ඒ වගේම විජිතේරත් මහත්මයාගේ Facebook පණිවිඩයක් එතුමා දාලා තිබුණා. ඉතාමත්ම සාර්ථක ශ්‍රී ලාංකික හමුවක් තිබුණා. ශ්‍රී ලාංකිකයෝ බොහෝ පිරිසක්, දැවැන්ත පිරිසක් සම්බන්ධ වුණා. සහ ශාලාවේ ඉඩ පහසුකම් මදි වුණ නිසා බොහෝ පිරිසකට එන්න හැකියාවක් තිබුණෙත් නැහැ කියලා එතුමා මේක සඳහන් කරලා තිබුණා. හැබැයි ඒ විජිතේරත් මහත්මයාගේ පණිවිඩේ නම් දෝෂ ගණනාවක්ම තිබෙනවා. මොකද මම පුද්ගලිකවම සම්බන්ධ වෙච්ච නිසා මම ඒක දන්නවා. එක්කෝ විජිතේරත් මහත්මයා සංවිධායක මණ්ඩලය නොමග යවනවාද, එහෙම නැත්නම් සංවිධායක මණ්ඩලයේ විජිතේරත් මහත්මයා නොමග යවලාද කියන කාරණා. මොකද එතුමාට අනුව බොහෝ පිරිසක් දැනුම් දීලා තිබුණා මේ ශාලාවේ තිබිච්ච ඉඩ පහසුකම් මදි නිසා එන්න වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි ඒ අයගෙන් සමාව ඉල්ලීමක් වගේ කනගාටු ප්‍රකාශ කිරීමක් වගේ විජිතේරත් අමාත්‍යවරයා කරලා තිබුණේ. ඒක කොතරම් දුරට සත්‍යද කියන කාරණාව පිළිබඳව ගැටලුවක් තිබෙනවා. මං ආයෙමත් අර මුලට එනවා. අපි අර කිව්වේ මේක මාරයි, නියමයි, මරු ඒ වගේ සංකල්පයකට ගිහිල්ලා මෙතනත් අර ටිකක් මාකටිං පාරක් දාගන්න ගිහිල්ලා වෙච්ච ප්‍රශ්නයක් කියන එක තමයි ඔතන මට නම් තේරෙන්නේ. කොහොම නමුත් ඒ එදා තිබිච්ච රැස්වීම සචින්ත ඒක නිල රැස්වීමක් නොවේ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. ඒක නිල රැස්වීමක් නොවේ. නමුත් රාජ්‍ය ලාංඡනය තිරේ දිස්සුණා. ඊට පස්සේ ඒක රාජ්‍ය ලාංඡනයක් සාමාන්‍යයෙන් දිස් වෙන්නේ නිල තැනකදී වෙන්න ඕනේ කියලා මම නිවැරදි නම් නිවැරදි කරන්නේ. අපි මේ කතා කරන හැම දෙයක්ම නිවැරදි කිරීම වලට යටත්ව තමයි අපි මේ කතා කරන්නේ. සහ මම පහුස්කිවේ සතියේ කනි පෞද්ගලිකව ආරාධනා කරා සංවිධායක මණ්ඩලයට ඇවිල්ලා මේ පිළිබඳව කතා කරන්න කියලා. මොකද මම මුලින්ම කතා කරා මේ කොන්සල් ජනරල් කාර්යාලයට ඇවිල්ලා කතා කරලා කියන්න එතුමාගේ.
0: මට පොඩි නිවැරදි කිරීමක් කරගන්න පුළුවන්ද? මේ මම දැක්ක දෙයක් වගේ මම බද කරනා නෙමෙයි. මම දැක්කා මම ජනතා විමුක්ති පෙරමුණේ මෙල්බන් කමිටුව නියෝජනය කරා 2008 ඉඳලා. එතකොට මගේ ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණේ ලංකාව ඉතිහාසය මෙල්බන් ඉතිහාසයේ කවදාවත් දැකලා නැති පුද්ගලෙක් ජාතික ජන බලවේගයේ නේද මේ ආණ්ඩුවේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ඒක නියෝජිතෙක් හැටියට ඉන්න පුද්ගලෙක් යම් කිසි කෙනෙක්ගේ Facebook account එකට දාලා තිබුණා මාධ්‍ය සම්බන්ධයෙන් චෝදනාවක්. ඔහු කියලා තිබුණා විජිතේරත්ගේ මාධ්‍ය කටයුතු ආවරණය කරන්න අපි ආරාධනා කරේ වැදගත් මාධ්‍ය වලට විතරයි. ඒතකොට ප්‍රජාගුවන් විදුලි කීපයක්ම ඕස්ට්‍රේලියාවේ තියෙනවා. එතකොට ඒ ප්‍රජාගුවන් විදුලියට වල ඇතුලේ අපි යම් කිසි දෙකින් මේ රෑ නිදි මරාගෙන හැල්ලා අතින් පෙට්‍රල් ගහගෙන හැල්ලා නේද ඕන කෙනෙකුට හැල්ලා මේ මයික් එක අරගෙන වැඩ කරන්න පුළුවන් කැමතිනම් කැපවීමක් කරන්න වෙනවා. මේක අධ්‍යයනය කරන්න ඕනේ. ඇහිලා කරන අතිවිශාල පිරිසක් මාධ්‍ය වල ඉන්නවා ප්‍රජාගුවන් විදුලියක කිසිම පෞද්ගලික අරමුණකින් තොරව. ඊට අමතරව දැන් මේ වෙනකොට පෞද්ගලික නාලිකාවන් කීපයක් කරගෙන යනවා. ඉතාමත්ම සාර්ථකව හරි බැලන්ස් විදිහට දේශපාලන කතන්දර හරි එහෙම නැත්නම් නිවුස් හරි හැමදේම ලංකාවේ ඉන්න ශ්‍රී ලංකාව දැනුවත් කරමින් යනවා. ඒ කිසිම නාලිකාවකට ආරාධනා කරලා තිබුණ කියලා මට ආරංචිුනේ නැහැ. සහ විශේෂ මේ වගේ අමතිවරෙක් කාට පස්සේ ඒ පුද්ගලයා මම ඔහු කවුද කියලා දන්නේ නැහැ. ඇත්තටම එහෙම මගේ ඉතිහාසය නම් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය ගැන මම දන්නේ නැහැ. කවදාවත් ජනතා විමුක්ති පෙරමුණේ වාටේවත් හිටියේ නැති මිනිස්සෙක් ඕස්ට්‍රේලියාවේ දැන් ඒක මුදුනා වෙලා කියලා කියන්නේ. මුදුන වෙලා ඉන්න පුද්ගලයෙක් මට මෙහි නම් මතක නැහැ මොකද්ද කියලා මම ගාවේ Facebook එකේ ඇති. මම ඒක ඇරියා හයි කමිෂන් එකට ක්වෙස්චන් කරලා ප්‍රශ්න කරලා ඇරියා මෙන්න මේ නිර්ණායකේ මොකද්ද අනිත් මාධ්‍යට ආයතනයක ආයතනට ආරාධනා කරන්න නැතුව මේ එක්තරා එක මාධ්‍ය විතරයි අපි ආරාධනා කරන්නේ. අනිත් මාධ්‍ය ඔක්කොම මේ සත පහකට වැඩන්නේ. ඒගොල්ලෝ කරන්නේ මඩවලාද ගන්න එක. එතකොට ඒගොල්ලෝ ඔක්කොම කවුද? එතකොට ඒ මාධ්‍ය වේදිකාව මොකද්ද කරන්නේ? එතකොට එක්කෙනෙකුට විතරක් එහෙම දෙන තියෙන ඔහුට තියෙන අයිතිය මොකද්ද? එහෙම ප්‍රකාශයක් කරන්න තවත් සමාජ මාධ්‍යයක. ඉතින් මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන මම ඒක ඇරියා හයි කමිෂන් එකට. මම හයි කමිෂන් එකෙන් බලාපොරොත්තු වෙනා මට උත්තරයක් ලැබෙයි කියලා. මොකද අපි මේ කටු කහගෙන අපේ ප්‍රජාව වෙනුවෙන් මේ නිදි මරාගෙන හැල වැඩ කරද්දී කාට හරි ඒ විදිහට අපිව නිර්ණායක් කරන්න පුළුවන් තියෙන හැකියාව විශේෂම හයි කමිෂන් එකට එහෙම කියන්න තියෙන හැකියාව මොකද්ද? ඒක ඒ චෝදනාවක් කරලා තිබුණේ හයි කමිෂන් එක පැත්තට ඒගොල්ලෙකට උත්තර දෙන්න ඕනේ ඒගොල්ලෝ ඔයගොල්ලෝ තමයි තීරණය කරේ කියලා එක ලිඛිතව තියෙනවා ලිඛිතව තියෙන ස්ක්‍රීන්ෂොට් එක මම අරලා තියෙනවා කමිෂන් එකට ඉතින් අපි ඒගොල්ලන්ගෙන් ප්‍රසිද්ධිය බලාපොරොත්තු වෙනවා අපි ඉදිරියේදී මාධ්‍ය වලින් විමසනවා හයි කමිෂන් එකෙන් ඔයගොල්ලෝ ඇහිලා ඉන්නේ ඕවගේ වැඩක් කරන්න නම් කරුණා කරලා ඒ වැඩේ කරන්න මෙහෙදී ලැහැස්සි වෙන්න එපා මොකද මේක ඇස්සේ අවුරුදු 18ක් ඔයගොල්ලෝ ඇහිලා පත්වීම අරගෙන ටික කාලෙකින් යයි ඊළඟ ආණ්ඩුව වෙනකොට සමහරට අපි දන්නේ වදේශපාලන පැත්තින්ද මොනමගුල්ද කියලා ඕගොල්ලෝ අකුලගෙන යයි නමුත් මේකේ මාධ්‍ය කරපු මිනිස්සු මේක ඉතිහාසයක් පුරා මේ ඕස්ට්‍රේලියාවට එනකොට මේකේ පත්‍ර හදපු මිනිස්සු මේකේ රේඩියෝ ගුවන්විදුලි හදපු අය අද මේ මොන හරි පෞද්ගලිකව හරි කරන දේවල් කරන අය මේ සංගීත සම්දර්ශන කරන අය නේද එක එක ආටිස්ට්ලාගෙන් ඒගොල්ලන්ට මේ කරන මේ උපහාර දක්වන ඒ ගොඩක් පිරිසක් ඉන්න මේකක් අස්සේ අර පුද්ගලයා කොහොමද එයා ඒක ඒ විදිහට කතා කරලා හයි කමිෂන් කිව්වේ ඒකට හයි කමිෂන් සියලු මාධ්‍ය වලින් උත්තරයක් අවශ්‍ය මම හිතන්නේ ඉදිරිදී සියලු මාධ්‍ය සම්බන්ධයෙන් අපි හිතනවා එහෙම දෙයක් තීරණයක් ගනී කියලා විශේෂයෙන්ම කතා කරන්න
2: මම හිතන්නේ පළවෙනිම කාරණාව තමයි මම දන්න දෙයක් මම වශයෙන් මම කියන්න කැමති හයි කමිෂන් නේ මොය තිබ රැසීම සම්බන්ධව කිසිම සම්බන්ධයක් උන්නේ කොටින්ම අමාත්‍ය නිල වශයෙන් පැමිණිච්ච නිල සංචාරයක් වුණත් නිලධාරීන් එක නිලධාරියෙක්වත් ඔය තිබ්බ භූමිය ඇතුළට ගියේ නැහැ
1: ඒක පෞද්ගලිකව අපි දන්නවනේ සචිතේට හේතුව තමයි විජිතහෙරත් මහත්මයාව කැඳවාගෙන පැමිණීම මේ ප්‍රොටෝකෝල්ස් අනුව කැඳවාගෙන පැමිණීමක් කරා කොන්සල් ජෙනරල් කාර්යාලයේ නියෝජිතෙක් ඒ නිලධාරියා ශාලාවෙන් පිටත හිටියේ මුළු වැඩසටහන ඉවරනකම්ම මාත් එක්ක එතුමා කතා කරා ඔහු පිටත හිටියේ මම එතුමන් ඇහුවාම ඇයි ඇතුළට එන්නේ නැත්තේ කියලා එතුමා කිව්වා මේක නිල වැඩක් නෙමෙයි ඒ නිසා අපිට ඇතුළට අපිට එන්න බෑයි කියලා
0: එතකොට එතකොට ප්‍රශ්න තියෙනවා රනිල් වික්‍රමසිංහ දැන් නඩුවක් තර නේද
2: ඒ නඩුව අපි වස දාන එක වෙනම දෙයක් දැන් ඕක යන්න යන්න
1: අපි මේ එකකින් එක විසඳගෙන
2: යන්න ඕනේ මට කියපු කාරණා මේ කියන දෙන ඊළඟ කාරණා තමයි මේ ඇවිල්ලා මෙල්බන් වලට ආපු මේ රජයේ තුන්වෙනි නියෝජිතය. ඒ කියන්නේ තුන්වෙනි අමාත්‍යවරය. මීට පෙර අමාත්‍ය තුන්දෙනෙක් ආවා. අමාත්‍ය තුන්දෙනාම තුන්දෙනෙක් ආවා. ආ ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය රංගිවීර රත් මහත්මයා ආවා. ඊට අමතරව චතුරංග අබේසිංහ මහත්මයා ආවා. ඒ අවස්ථාව දෙකේදීම මෙල්බන් වල ජනහමුවේ ජනහමුවේ මැත්‍රම මේ සංවාදශීලී වර්ක්ෂොප්ස් පැවතුණා. හමුවීම් පැවතුණා. ඒ සියලුම හමුවීම් දෙකම සංවිධානය කරේ කොන්සල් ජෙනරල් කාර්යාලය බිස්නස් කවුන්සිල් එක සහ වෙනත් ඒ ආශ්‍රිත පුරවැසි කණ්ඩායම්. මේ කිසිම අවස්ථාවක මේ වගේ මොකද චතුරංග බිසිගේ මහත්මය නියෝජ්‍යමත්වම ඇවිල්ලා ඇත්තට ඉතා මේ විලඳ වෙළඳ ප්‍රජාව 80ක් 100ක් අතර ප්‍රමාණයක් ආ. හැබැයි ආවේ මේ ඉලක්කගත අරමුණක් වෙනුවෙන් රටේ ආර්ථිකමය කටයුතු සම්බන්ධව බොහොම පැහැදිලි වර්ක්ෂොප් එකකට. ඉතින්දී ඇත්තටම මාත්‍යවරයා බොහොම සංවාදයක් තිබුණා. ආපු කණ්ඩායමත් ආවේ මේ එක එක ප්‍රශ්න වලට පාසු විඳිතු අනම්මනන් අහන්න නෙමෙයි ආවේ මොකද්ද අපි කොහොමද කර්මාන්ත නියෝජමත්වරය හැටියට ඔගෙන් ප්‍රශ්න කරේ කොහොමද අපි කොහොමද කර්මාන්තයක් කරන්නේ ඒ සම්බන්ධව ඔහු ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරා ඒ සම්බන්ධ අවශ්‍ය කරන පාර්ශ්වයන් සම්බන්ධ මම හිතන්නේ ඒ හරහා ගිය ආයෝජන ප්‍රවාහතර මම ඒක දන්නේ නැද්ද මම මෙලා කියන්නේ ඒක තමයි සාර්ථක සංචාරය
1: ඔබ කියන්නේ කවුද
2: චතුරංග අබේසිංහ ඊළඟ එරංගිවිර රත්නමත් මාත්‍යවරයා ඔහු ඩිජිටල් නියෝජ්‍ය මාත්‍යවරයා ආවේ ඔහු ඇත්තරම තනියෙන් නෙමෙයි ආවේ හාන්ස් ජේරත් ජේරත්න සහ ඒ කණ්ඩායමක් සමග ආවේ ඇවිල්ලා පුල්මන් එකේ තමයි ඒ සමුළුව තිබ්බේ ඇත්තට ඒකටත් මෙල්බන් වල ඉන්න ඒ ආශ්‍රිත BPO සෙක්ටර් එකේ එතකොට IT සෙක්ටර් එකේ ඩිජිටල් ආර්ථික සම්බන්ධ කණ්ඩායම් ඉතාමත් හොඳ කණ්ඩායමක් ආවේ හොඳ සාකච්ඡාවක් ගියා හොඳ වැඩමුළුවක් තිබ්බා එයත් සංවිධානය කරේ කොන්සල් ජෙනරල් කාර්යාලේ ඇවිල්ලා එදේ බොහොම බොහොම හොඳ ආකාරයෙන් ගියා. හැබැයි මේ කාරණා බොහොම පැහැදිලිව කියන්නේ කවුරු එක එක කෙනාට මොන Facebook එකේ දැම්මත් කොන්සල් කාර්යය සම්බන්ධව අනිත් දේවල් ඕගනයිස් කරේ කොන්සල් කාර්යය වෙන්නේ මුතු රැසීම සම්බන්ධ කාරණාව සහ ඒකෙදී ඔය මාධ්‍ය රෙන්ඩ කියන ඒව එන්ඩ කියන ඒවා පා කියන ඒවා ඒ කිසිම දෙයකට කොන්සල් කාර්යය සම්බන්ධව කරන ඒක කරන්න මොකද ඒක ඕගනයිස් කරන දෙයකට මම වෙලා සම්බන්ධ වෙන්න බෑනේ. ඒක පැහැදිලිවම මාත්වරයාගේ කාලය ෆ්‍රී තියන්න කියලා තියෙනවා. කාලය ෆ්‍රී තියලා තියෙනවා. ඒ ෆ්‍රී කාලය ඇතුළත අමාත්‍යවරයා සම්බන්ධ වෙච්ච රැසි පවත්වලා තියෙනවා. ඒක ඇත්තටම අහන්න ඕනේ මේ. ඇත්තටම අහන්න කොන්සල් එක ඉන්නේ මොකද සංවිධානය කරු මේක සංවිධානය කරන කණ්ඩායමක්
1: කියනවනේ. නෑ එහෙමයි සචින්ත මේ දැන් අර චතුරංග අබේසිංහත් ඒ වගේම ඊරංග වීරරත්නත් ඇවිල්ලා ඒ කතා කරපු සංවාද ඔබ කියනවා ඉතාමත්ම බුද්ධිමත් විදියට ඔවුන් සංවිධානය කරලා තිබුණා ප්‍රශ්න කතා කරෙත් ඉතාමත්ම බුද්ධිමත් ප්‍රශ්න කියලා. ඉතින් ඔක මට මතක් වෙන්නේ අර ඒ බනිස් වලටනේ ඒ කෙහෙල් ගෙඩියන්නේ එතකොට විදේ රත්නත්‍යා වහම සමහරට එහෙම බුද්ධිමත් සාකච්ඡාවක් බලාපොරොත්තු වුණාද කියන කාරණාව ගැටලුවක් තියෙනවා. ඇත්තටම මොකද මම එතන හිටියනේ. එතකොට එතුමා ඒ බුද්ධිමත් සාකච්ඡාවකට ලෑස්තිලා අවිල්ල හිටියම නැහැ. ඒක කවුරු මොනවා කිව්වත් එතුමා යම් කිසි තොරතුරු ප්‍රමාණයක් පමණයි අපි සාමාන්‍යයෙන් රැසීමකදී කතා කරන තොරතුරු තියෙන්නේ. ඒ තොරතුරු පමණයි එතුමා ළඟ තිබුණේ. නමුත් එතුමා ඊට එහාවට ගිහිල්ලා ඔබ කියන වගේ චතුරංග අබේසිංහ හෝ එහෙම නැත්නම් එරංග බීරත්න වගේ අය කරපු සංවාදයක් කරේ නැහැ එතන. මෙතනදී අර අනිත් ප්‍රශ්නේ තමයි කණි අපි මතක් කරන්නට ඕනේ. දැන් ඔබ මතක් කරානේ අපි මේ සාකච්ඡා ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද මේක අතිශය වැදගත් වෙනවා. මේක සංවිධානය කරලා තිබුණේ ජනතා මුක්ති පෙරමුණ හෝ මාලිමාවට සම්බන්ධ කණ්ඩායම් කිහිපයක්. මිසක මේක මේ ශ්‍රී ලාංකික ජනහමුවක් නෙමෙයි. ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අර කණ්ඩායම් තමයි සංවිධානය කරලා තිබුණේ. දැන් උනත් බලන්න දැන් ඒ ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරන්නේත් ඒ කණ්ඩායම්. මිසක අපි දැක්කේ නැහැනේ කොන්සල් ජෙනරල් කාර්යාලයෙන් එහෙම නියෝජනය නිකුත් කරනවා. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඕනම කෙනෙකුට එහෙම දෙයක් කරන්න පුළුවන් කමක් තියෙනවා. මම මේකේ නීතිමය පැත්ත දන්නේ නැහැ. සචින්ත තමයි ඒක දන්නේ. කොතරම් නීත්‍යානුකූලද නැද්ද කියන කාරණාව සහ මුදල් ලාභ භාවිතා කළාද නැද්ද කියන කාරණාව පිළිබඳව මම දන්නේ නැහැ. නමුත් එතුමාගේ ඒ රැස්වීම නිල රැස්වීමක් නොවේ. ඒක ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගයේ කණ්ඩායමක් ඒකට අදාළ වෙනත් නමකින් තිබෙන කණ්ඩායමක් සංවිධානය කරා. එතන ප්‍රධානත්වයේ අරගෙන තිබුණේ ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ. ඒ අයගේ නායකින් තමයි එතන මුලදම හිටියෙත්. ඒ අයගේ නිවේදක මහතුරු තමයි ඒක නිවේදනය කරේ සහ ඒ අයගේ සංවිධායක මණ්ඩලය තමයි ඒක පුරාවටම හිටියේ. ඉතින් ඒක නිසා ඒක න අපිට නිකම් මේ අපි කියමුකෝ කොලේ වහලා ගහන්න ඕනේ නැහැ. ඒක ඇත්තටම මාලිමාවේ වැඩක්.
0: මට මෙහෙම ප්‍රශ්නයක් කියලා දැන් රලි වික්‍රමසිංහට නඩුවක් තියෙනවා මේ දවස්වල. අපිට නඩුවක් තියෙනස වැඩි කතා කරන්න බෑ. නමුත් ඔහු ඇමරිකාවට ගිහිල්ලා එන ගමන් තමන්ගේ බිරිඳගේ උපාධි උත්සවයට හරි මොකක් හරි එකට ගියා කියලා නේ ඒ නඩුවට ඔහු දැන් මේ ලක්ෂ ගාණක් අවභාවිතා කරා කියලා. ඒකට දැන් මේ වගේ දැස්වීමකදී මේක ඔබ කියන විදිහට මම දන්නේ නැහැ ඔබ කියන විදිහට මේ යම් කිසි සංවිධානයක් මේ කරා නම් එතකොට මේක රාජතාන්ත්‍රික වශයෙන් ගෙනවා නම් ඒ මුදල් අවභාවිතාවක් තමන්ගේ පෞද්ගලික දේශපාලන ව්‍යාපෘතියක් වෙනින් වැඩ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එතකොට ඒක කොහොමද රනිල් වික්‍රමසිංහ සාපේක්ෂ කරලා බැලුවට පස්සේ බලන්න මේ අයිතර රටේ සල් ඒ මම කියන්නේ ඒ පැය 3-4 පවා ඔහුට කරන්න තිබුණ යුතුකම දැන් මම ජනතා විමුක්ති පෙරමුණ හිටියනම් මම කිව්වනේ මුලින්ම මම ඔයගෙ දේවල් ඕගනයිස් කරන්න මේ මෙහි ඉන්න කට්ටියට කතා කරන්න දේවල් හදලා නිකන් මේ රාජපක්ෂලා හිරේ දාන දවස් ටික ගැන කතා කරලා පිටතර මිටතර නඩු තියනවා මේක මේ ඉන්ටර්නෙට් එකේ බලුවම පේනවනේ මේකට මේ ඇමතිවරු එක්ක හැල කියනවනේ දැන් අපි මේ මම හිතන්නේ නඩු කුමාර ස්ථානායක මේ දිනේදි කොයිද කිව්ව දිටි ටික දුන්නනේ ඕකයි රිපීට් කරන්න අවශ්‍යතාවය නැහැ අපි මෙන්න මෙච්චර දේවල් කරා කියලා එක දේශපාලන රැස්වීමක් කරන්න වැඩි අර මේ කාලේ මේ රාගේ රටකට කිලෝමීටර් 7-8000 ගෙවාගෙන හැල තියෙන කාලය ඊට වඩා වැදගත් වූ කාරණාවක් සම්බන්ධයෙන්
1: හරි මෙහෙමයි දැන් අර පසුගිය සතියේ මම මතක් කරානේ මේක සංවිධායක මණ්ඩලය මේක ඉතාමත්ම සාර්ථක ලෙස සංවිධානය කරලා තිබුණා. හැබැයි ප්‍රෝග්‍රෑම් එකේ පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණා. මිනිස්සු නැගිටලා හැම යන්න සිද්ධ වුණේ අඩුපාඩුකම් මැදට ආපු නිසා. එහෙම නැතුව මේක සාමාන්‍යයෙන් අපි කියමුකෝ ශ්‍රී ලාංකීය ප්‍රජාව එකතු කරලා කරන වැඩක් නන. අපි ප්‍රසංග වලට ගිහිලා තියෙනවා. සචින්තලා ගිහිලා තියෙනවා. ඔබ ගිහිලා දෙනවා. ඒතර අපි හැමෝගෙම ඉන්පුට් එක අරගෙන මෙතන මෙහෙම කොහොමද එහෙම දෙයක් උන්නේ නැහනේ. මෙතන ඒ යම් කිසි කණ්ඩායමක් ඒ කණ්ඩායම පමණයි ඒක කරගෙන ගිහිලා තිබුණේ. ඒතකොට යලිත් මේ කියන්නේ අපිට කොන්සල් ජෙනරල් කාර්යාලයෙන් මතක් කිරීමක් කළා. මම මේක 3-4 පාරක් මහැව්වා. මේක නිල රැසීමක් නෙවෙයි කියලා ඔවුන් පුන පුනා කිව්වා. එතකොට එහෙම නොවේ නම් මේක ශ්‍රී ලාංකිකින් විසින් සංවිධානය කරපු එකක් නම් අනෙකුත් කණ්ඩායම් මොනවද මේකට සම්බන්ධ වුනේ? මොන ශ්‍රී ලාංකික කණ්ඩායම් දැන් මාලිමාවෙන් හිටියා ජනතා විමුක්ති පෙරමුණෙන් හිටියා. එතකොට විජිත හේරත් විදේශ අමාත්‍යවරයා වෙන්නේ මාලිමාවටද ජනතා විමුක්ති පෙරමුණටද?
2: මම දැන් තව දෙයක් තියෙනවා. අත විදේශ අමාත්‍යවරයා හැටර කියන කතාව ප්‍රතුම් මම නම් ඇහුවේ නැතුනවා. තොරතුරුත් එක්ක රටේ විදේශ ප්‍රතිපත් සම්බන්ධව මේ මොහොතේ සිඩ්නි වල මොනියුමන්ට්ස් වගේ ගිහිල්ලා තියෙනවා. ඒ සම්බන්ධව
1: ඒ ප්‍රශ්නේ ඇහුවා.
2: ඒකට උත්තර මම ඒ සම්බන්ධව ඉතින් අපතර රටේ මේ මොහොතේ ගෝලීය ප්‍රශ්න වගේක් තියෙනවා. ඔස්ට්‍රේලියාව ඇවිල්ලා මොකද්ද මේ කතා ඒවනේ කතා කරන්න ඕනේ අමාත්‍යර හැටියට. මම හිතන්නේ ඔහු ඒ වගේ දැයි සූදානමින් ආව කතා
1: නෑ සූදානම් වෙලා තිබුණේ නෑ. මොකද දන්න සයින්ද අපි බලාපොරොත්තු වුණේ අර ඔබ කියනවා වගේ ප්‍රසන්ටේෂන් එකක් එතන ඉදිරිපත් කරලා තිරේ දත්ත දාලා මෙන්න මෙහෙමයි කියලා. එතකොට අපිට තේරෙනවානේ මේ විදේශ අමාත්‍යවරයෙක් කියලා. නමුත් අර රටක් නියෝජනය කරන විදේශ අමාත්‍යවරයෙක්ගේ කතාවක් නෙමෙයි අපිට බලාපොරොත්තු වෙන්නේ. එතන තිබුණේ එතන යම් කිසි පක්ෂයක් දේශපාලන වශයෙන් නියෝජනය කරන කණ්ඩායමක් වෙනුවෙන් කරපු කතාවක් තමයි පැහැදිලිවම අපිට දකින්න ලැබුණේ. අනිත් කාරණාව අර මේ කනි මතක් කළා වගේම අර මාධ්‍යයක් සම්බන්ධයෙන් ඔබ මතක් කිරීමක් කළා අපි ඒකත් පොඩ්ඩක් නිවැරදි කරගෙන මේ යන්න ඕන ඉස්සරහට නැත්නම් මෙතන මේ ජනතාව යම් කිසි වැරදි මතයක් ගනීවි මේක මේ Facebook එකේ තිබිච්ච එකක් සමාජ මාධ්‍ය එකේ තිබිච්ච පණිවිඩයක් ගැන තමයි ඔබතුමා ඔය කතා කරේ ඒක නිසා ඒ Facebook එකේ ඒ දාපු ප්‍රවෘත්තිය දාපු කෙනා පිළිබඳවත් එතරම්ම සැලකීමක් වෙන්නට ඕනේ නැහැ ඕනකෙනෙකුට Facebook එකේ දාන්න පුළුවන් ඕනම දේ අපි Facebook එකේ හැසිරෙන විදිහ නෙමෙයි අපි ගුවන් විදුලියට අවිලා හැසිරෙන්නේ. එතකොට ඒක නිල වශයෙන් ගත්ත ප්‍රවෘත්තියක් විදිහට අපි හිතන්නේ නැහැ. නමුත් ඒ ප්‍රවෘත්තිය යම් කිසි වැදගත්කමක් තියෙනවා. ඒකට හේතුව තමයි
0: නෑ මට ප්‍රශ්නයක් තියෙනවා ඒක මම ඒක ඇහුවේ වෙන හේතුවක් නෙමෙයි. මම මේ පුද්ගලයව දැක්කා ඒ වගේ පුද්ගලෙක්. ඒ වගේ නමක් තියෙන පුද්ගලෙක් ජාතික ජනපලයේ ජාතික ලැයිස්තු රස්සම් කරනවා දැක්කා. ඒ පුද්ගලයා හා මේ පුද්ගලයා සමාන නම් ඒ ඔය කියන මූලික ඔය අස්සම් කරපනසේ මගේ Facebook account එකේ හිටියා ඔය අනිත් දෙවෙනියට ඔය දාපනසේ හිටියේ නැහැ. හැබැයි නන්දක සමානයි. ඒ නිසා මම හිතනවා ඌ යම් කිසි දෙකින් ජාතික ලයිස්තුවට ජාතික ජනබලයේ ජාතික ලයිස්තුවට අස්සම් කරපු මිනිහෙකුට එහෙම දෙයක් කරන්න පුළුවන්ද? එතකොට ඒක එතකොට එයාගේ වගකීමක් තියෙනවා නේ. එයාගේ ප්‍රකාශ කරද්දී ඒක එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපිට Facebook එකේ දැම්ම කියන්න පුළුවන්. ඒ සමහරලාට ඔය කියන පුද්ගලයා හෝ එයා හා සමාන මූණක් තියෙන මිනිස්සෙක් අපිට තර්ජනය කරලා තියෙනවා ඔයා ලංකාවට යන්න එපා ඔය අත්තරංගුඩ ගන්නවා කියලා මම හිතන්නේ මේ කිප දෙනෙක් ඉන්නතරම ඔය ඒ අසං කර්මනසේ මට තජ හැබැයි ඉතින් මම කිවිසරයක් ලංකාවට ගිහිල්ලා ආවා එහෙම මේ ඉතින් ඒ වගේ නිකන් මිනිස්සු තමයි ඔය මාධ්‍ය වලට තර්ජනය කරන්නේ හරිද අපි අත්තරංගුඩ ගන්නවා කියලා බලන්න මම උත්සාහ කරලා තේරුම් ගන්න අපිට එහෙම තර්ජනය කරන්න තියෙන වරද්ද මොකද්ද කියලා. ඒ කියන්නේ අපිව අත්තරංගුඩ ගන්න එක්ක අපි හොරකම් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මුදල් ලාභ භාවිතා කරලාද මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේනේ. ඒත් අපිට ලංකාවට ඕන ලාග යන්න එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපිට එහෙම මේ කවුද ඒගොල්ලෝ එහෙම තර්ජනය කරන්නේ? කවුද එහෙම මාධ්‍ය වලට තර්ජනය කරන්නේ? මොකද්ද ඒගොල්ලන්ට තියෙන තනතුරු? මම දන්නේ මම අවුරුදු මං ඉඳලා සූ ගණන් වල ඉඳලා මගේ පාසල් කාලේ ඉඳලා මම ජනතාව තිබුණොත් එක බොහොම ලඟින් සහ ওই නායකත්වයන් එක බොහොම ලඟින් වැඩ කරපු මිනිස්සෙක් මම ජීවිතේට වාටියකවත් ඉඳලා නැති මිනිස්සෙක් මේ අපිට තර්ජනය කරන්නේ මාධ්‍ය තර්ජනය මට තේරෙන්නේ නැහැ ඇයි එහෙම කරන්නේ මම පොදුවේ ඉල්ලන්නේ ඕස්ට්‍රේලියා ප්‍රජා නාලිකාව වලින් පෞද්ගලික නාලිකාව වලින් මැතිවරණයක් වෙන දවස් වලට අඳාගෙන ඉයි නේ අපිට මතකයි ඉස්සර එක දුරකට නැමතුවා නිකන් SMS එක ගහන්න ඕනේ පැය කාලක් වාගයක් මේ channel වල ඈ හතන්දර කියපු මිනිස්සු තමයි දැන් බලය ගත්තට පස්සේ මොලේ පොඩ්ඩක් අවුල් වෙලා මාධ්‍ය සතපහකට ගණන් ගන්න නැතු ඉන්නේ දැන් අපි එක පුංචි පාඩමක් ඉගෙනුවා මාධ්‍යයට මොන හරි කරන්න ආපුවාම මම හිතන ඒගොල්ලෝ දන්න මොකක්ද ඉගෙන ගත්ත පාඩම කියලා ඉතින් මම හිතන්නේ ඔය ඔළුවේ දිච්ච එකමයි ඔය මහාන්තත් එකමයි උද්දච්ච එකමයි දිගටම ඉන්නේ කියන යෝජනාව තමයි අපිට කරන්න තියෙන්නේ මේ ඒක මට අදාළ නැහැ Facebook එකේද දැන් මේ මූණටද කිව්වේ කොහෙද කිව්වේ කියන කාරණාව පොදුවේ ඔහුට වගකීමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා ජාතික ලයිස්තු රස්සංකිරීම නිසා
1: ඔව් සචින්ත කනිෂ්ක මේ කතා කරන්නේ විජේහෙරත් අමාත්‍යවරයාව කිසිම ප්‍රජා ගුවන් විදුලියකට හෝ ශ්‍රී ලංකේ ගුවන් විදුලියකට හෝ රූපවාහිනී නාලිකාවකට යොමු කරන්නේ නැහැයි කියලා ජාතික ජනබලවේගයේ කණ්ඩායම තීරණ කරන් තිබුණා. එතකොට ජාතික ජනබලවේග කණ්ඩායමේ තීරණය ගත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳ ඒ නිර්ණායක පිළිබඳ අපිට කතා කරන්න බැරි. ඒක ජාතික ජනබලවේගයට අදාළ ප්‍රශ්නයක් නිසා. අපිට ඔවුන්ගේ ඒ ගත තීරණයට ගරු කිරීමක් කරන්නට සිද්ධ වෙනවා කණි. මොකද ඒක ඒගොල්ලන්ගේ තීරණයක්නේ. නමුත් දැන් විජිතේරත් කියන්නේ අපේ මුළු රටේම ඔබෙත් මගෙත් කනිෂ්කගේ අපි තුන්දෙනාගේ විදේශ අමාත්‍යතුමා. ඒතර අපි තුන්දෙනාම දේශපාලන මත තුනක් දරන්නේ. නමුත් එතකොට අපිට හැකියාවක් තියෙන්න ඕනේ එතුමාව ප්‍රශ්න කිරීමකට ලක් කරන්න. ඒතර එතුමාට මාධ්‍ය ආවරණයක් දෙනවද නැද්ද කියන එක ජාතික ජනබලවේගයට එහි ඕස්ට්‍රේලියානු සාකච්ඡා ඕස්ට්‍රේලියානු ශාඛාවට තීරණය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තීරණය කරන්න ඕනේ හයි කමිෂන් එකෙන් හෝ එහෙම නැත්නම් කොන්සල් ජනරල් කාර්යාලයෙන් හෝ එහෙම නැත්නම් විත්තේරත්ගේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්. එතකොට විදේශ කටයුතු අමාත්‍යාංශය කියලා කියන්නේ පක්ෂයකට සම්බන්ධ එකක් නෙමෙයි. මේක රාජ්‍ය ආයතනයක්. එතකොට මේ රාජ්‍ය ආයතනයේ නිර්ණායක තියෙන්නේ යම් යම් ක්‍රමවේද මත. දැන් මේ සම්බන්ධයෙන් කනිෂ්ක ඔස්ට්‍රේලියාවේ මේ මෙල්බර්න් නුවර තිබෙන බොහෝ ප්‍රජා ගුවන් විදුලි ඉන්නේ ඉතාමත්ම මේ අකමැත්තෙන්. ඒ පිළිබඳව අපි එදා මූණටම එතුමාගේ සාකච්ඡාවේදී තිරයක් මත දිස් කරන්න අපේ සහෝදර ගුවන්විදුලි ශිල්පියෙක් කටයුතු කරලා තිබුණා. ඉතින් එතකොට ඒකට උත්තරයක් අපිට ලැබුණේ නැහැ. නමුත් SBS ආයතනයට ඔහු සාකච්ඡාවක් ලබා දීලා තිබුණා. ඒ සාකච්ඡාව දෙනවග මම දැනගෙන හිටියා එතුමා මෙල්බර්න් සංචාරය කරන්නත් කලින්. ඒක අපිට කමිටුවෙම එක්කෙනෙක් මට කිව්වා මෙහෙමයි ඔයාට නම් දෙන්න වෙන්නේ නැති වුණාට අපි මෙන්න මෙහෙම කෙනෙකුට දෙනවා කියලා. ඉතින් ඒක කියන්න එපා මේ ඒක අපි දන්නවා එහෙම වෙනවා කියලා. ඊටසේ මම ප්‍රශ්න කිරීමකුත් කළා කොහොමද ඒක වෙන්නේ කියලා. නමුත් ඒකටත් හරියට අපිට උත්තරයක් ලැබුණේ නැහැ. නමුත් ඊට පස්සේ ඒ සාකච්ඡාව ගියා ගියන් පස්සේ මම ප්‍රශ්න කිරීමක් කළා කොහොමද මේ නිර්ණායක වෙනස් වුනේ කියලා. එතකොට ඔස්ට්‍රේලියාවේ ජාතික ජනබලවේගයේ කැඳවුම් කරුතුමා Facebook වල අපිට post එකකින්ම තීරණයක් මේ ඔහුගේ තීරණේ අපිට දනුන් දීලා තිබුණා. ඒකටත් අපි ගරු කරන්න ඕනේ. ඒ තුමාගේ තීරණේ. එතුමා කියලා තිබුණා මෙහෙමයි කිසිම මාධ්‍යයකට මේ එහෙම දෙන්න කැමැත්තක් නැහැ අනිකුත් මාධ්‍යවල. නමුත් අර තෝරාගත්ත මාධ්‍යයක් තමයි SBS ආයතනය කියලා කියන්නේ. ඒ නිසා එතුම් ඒ අයට ඒ අවස්ථාව ලබා දුන්නා කියන කාරණාව සහ ඒ තෝරා ගැනීමට කොන්සල් ජෙනරල් කාර්යාලයත් හයි කමිෂන් එකත් සම්බන්ධ වුණා කියලා. හරි. එතකොට මම කොන්සල් ජෙනරල් කාර්යාලයට කතා කරලා මේ ප්‍රශ්නේ ඇහුවා. එහෙම ඔබලා තෝරාගත් මාධ්‍ය මොනවද තියෙන්නේ කියලා ඔස්ට්‍රේලියාවේ. මොකද කොන්සල් ජෙනරල් කාර්යාලය අන්තිමටම මට ආරාධනා පත්‍රයක් එව්වේ මේ වෙසක් උත්සවයට එන්න කියලා. ඊට කලින් එව්වා අවුරුදු උත්සවයක් සම්බන්ධයෙන් සහ ඊට කලින් එව්වා නිදහස් උත්සවයටත් එන්න කියලා. මට කියලා කියන්නේ මේ වැඩසටහනට. වැඩසටහන ඇව සම්බන්ධ කරන්න කියලා. එතකොට ඒ කියන්නේ අපේ ස්වර්ණ FM වැඩසටහන සහ ප්ලෙන්ටි වැලි ගුවන්විදුලි ලක්මිහිරත් ඇතුළුව අපි මේ ඉතාමත්ම වැදගත් මාධ්‍ය ආයතනයක් කියලා කොන්සල් ජෙනරල් කාර්යාලය පිළිගැනීමකට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසානේ අපිට ආරාධනා කරන්න එන්න කියලා. එයාස මං ඇහුවා එහෙමනම් ඇයි ඔබ අපිව මෙන්න මේ විදිහට ඩවුන් ග්‍රේඩ් කරලා අපිව මේ විදිහට පල්ලෙහාට දාලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඕන් කිව්වා අපි එහෙම දෙයක් කිසිම දෙයක් දන්නෙත් නැහැ කියලා. ඉතින් ඒක තමයි ඇත්ත කතන්දරේ. මම ඒකම ඔබට කියන්නේ. ඔබට කියන්නේ මෙහෙම හිනා වෙන්න එපා. සමහර විතන් ඉන්නවා රටේ ජනාධිපති තමන්ගේ
0: ජනාධිපති කියලා.
1: නෑ රටේ ජනාධිපති තමන්ගේ පක්ෂේ නායකයා වුණාම මෙහෙ ඉන්න හිතන් ඉන්නවා අපි මේ ජනාධිපතිලා කියලා.
0: ඒකද අපි අත්තරගුඩ කඩුවා කියන්නේ.
1: නෑ එහෙම නෙමෙයි මම කියන්නේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. නමුත් ඒවා අපි අර සාමාන්‍යයෙන් අපේ භාෂාවෙන් කියනවනම් සිංගිතියාතල්. ඒක නිසා ඒව වැඩි ගණන් ගන්න නරකයි. මොකද මගේ ඔස්ට්‍රේලියානු මාධ්‍ය ජීවිතයේ අවුරුදු 29ක් 28ක්. එතකොට 1998 99 ඉඳලාම ඕනම ගුවන් විදුලියක් 3SSZ එහෙම නැත්නම් 3CR ඔයා නම් කරන්න කියන්නම් channel 31 වෙන්න පුළුවන්. අපේම ගුවන් විදුලි නාලිකාවක් අපි කරා, අපේම රූපවාහිනී නාලිකාවක් කරා ශ්‍රී ටීවී කියලා. එදා මෙදා තුර දිගටම මිනිසුත් එක වැඩ කරලා තියෙනවා. හැබැයි මේ වගේ ඇත්ත එක නෑ වැඩ කරලා නෑ. ඉතින් එතකොට මම දන්නවා මේකේ නීති රීති මොනවද තියෙන්නේ කියලා. මම දන්නවා කොහොමද කොන්සල් ජෙනරල් කාර්යාලය වැඩ කරන්නේ කියලා. මම දන්නවා කොහොමද හයි කමිෂන් එක වැඩ කරන්නේ කියලා. අපිට එක කෝල් එකකින් කතා බහ කරලා බොහෝ දේවල් ඉස්සඳ ගන්න පුළුවන් කට්ටිය අපි මේ කතා නොකර හිටියට. නමුත් කොන්සල් ජෙනරල් කාර්යාලයවත් හයි කමිෂන් එකවත් මේ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ. ඔබ හරි සචින්ත, ඒක එක්තරා කණ්ඩායමක් කරපු තීරණයක් පමණයි. ඉතින් ඒ නිසා ඒක ඒ කණ්ඩායමේ තීරණයට අපි ගරු කරන්නත් ඕනේ. මොකද ඒක අපිට අගෞරවයක් කරන්න බැහැනේ. ඒයට අපි ගරු කරනවා ඒ ගත තීරණයට. නමුත් ඒ ගත තීරණය කොන්සල් ජෙනරල් කාර්යාලයේ පිට හෝ එහෙම නැත්නම් හයි කමිෂන් එක පිට දැමීම පිළිබඳව බලවත් අප්‍රසාදයක් පළ කරන්න ඕනේ මේ මොහොතේ. මොකද කොන්සල් ජෙනරල් කාර්යාලයේ මම 3 දෙනෙකුට කතා කරා. ඒ 3 දෙනාම මේ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ. මේක පිළිබඳව මේ මෙහෙම ගත තීරණයක් පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ. මම මොකද එයාට කිව්වේ කොන්සල් ජෙනරල් කාර්යාලයේ පිළිගන්නේ නැත්නම් අපේ ගුවන් විදුලිය 88.6 මුළු ඔස්ට්‍රේලියාවෙන් පිළිගන්න ගුවන් විදුලිය. මේ තරංගමාලා මුළු ඔස්ට්‍රේලියාවෙන් පිළිගන්නවා. CBAA එක පිළිගන්නවා.
0: සහ මෙහෙමයි දැන් අපි ප්‍රජා වැඩක්නේ කරන්නේ. අපිට මේකට 7-5ක්වත් ආදායම හම්බ වෙන්නේ නැහැ. මේක අපි
1: හොඳම කාරණේ තමයි දැන් අපි වෙන ඔය වෙන ගුවන් විදුලි ආයතනයක් ගත්තාම ඒ يعني වැඩසටහන මෙහෙවපු කෙනාට ගෙවනවා. ඒ වැඩසටහනට පැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ අපි ගෙමුගේ පෙට්‍රල් මියදම ගෙවනවා. ඔහුගේ කාලයට ගෙවනවා. සහ මේක ප්‍රචාරය කරන්නේ සල්ලි ගෙවලා. ඒක තමයි හරිම මේ ඒ වැඩසටහන ස්පොන්සර්ඩ් කියලා තියෙන. ඒ කියන්නේ ස්පොන්සර් කරලා තමයි ඒක යවන්නේ. ඒ කියන්නේ ඒකටත් මුදලක් ගෙවලා තමයි මිනිසුන් අතරට යවන්නේ. නමුත් ඉතින් ඒක තමයි ඇත්ත කතන්දරේ. නමුත් අපි ඔබ කිව්වා වගේ අපේ ශ්‍රමය, ධනය, කාලය හැම දෙයක්ම කැප කරලා මේ සමාජය වෙනුවෙන් කරන්නේ. ඒක අපේ ආසාවටත් අපි
0: මං හිතන්නේ අපිව පිළිගැනීමක් නැහැ කියන එකයි. ඒක කියන්නේ මට ඔය දිට්ටුවා එකේදී සමාජෙ මං ගුවන් බාණ්ඩ ප්‍රහාණයදී මට ඒක ගැන සම්කිසි කන්සල්ටන්ට් කාර්යය සම්බන්ධයෙන් යම්කිසි අත්දැකීමක් වගේ තිබුණා. අන්තිමට ඒක මට තනියම කරගහගෙන ගුවන් සමාජත් එක්ක සාකච්ඡා කරලා ඒ දේවල් එවන්න සිද්ධ වුණා. ඒ නිසා මට ඒ ගැන මට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒගොල්ලෝ ඒ වැඩ කරන්න සහ යන්න. ඉතින් මට අපිට වෙලාවකට හිතන පැතුම් නිකන් මේ වෙලාවෙ ගෙදරටලා ගිහලා බුදිය ගත්තනම් හොඳයි කියලා. මොකද පිළිගැනීමක් තැනක මේ නේද?
1: දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න
0: මේ ඒගොල්ලෝ මං හිතන්නේ ඒගොල්ලෝ මගේ දාපු મેસેජ් එකට ඒගොල්ලෝ ලිඛිතව මට මේක ගැන දැනුවත් කරන්න ඕනේ. මම ලිඛිතව යවනවා ඒගොල්ලන්ට.
2: මොකද ඒගොල්ලන්ට එහෙම කරන්නයි මෙහෙම මම ඇත්තටම එහෙම නොදන්න දෙයක් සම්බන්ධව නොකට තීරණයක් සම්බන්ධව protocol wise ඒගොල්ලන්ට එහෙම ලිඛිතව දෙයක් එවන්න කියලා
0: නැහැ නේ මට තියෙනවා ජාතික ලැයිස්තුවේ අර පුද්ගලයාගේ නම
2: ඒ පුද්ගලයා සර් කොන්සල්ජන අත සම්බන්ධ
1: සම්බන්ධයක් නැහැ සම්බන්ධයක්
0: නැහැ ඒක පාවලා දින
1: නැහැ සම්බන්ධයක් නැහැ කණි මෙහෙමයි දැන් මේව දෙයක් තියෙනනේ කණි දැන් මම දන්නේ ඔබ කොච්චර කාලයක් මෙහෙ ඇවිල්ලා ඉන්නවද සචින්ත කොච්චර කාලයක් මෙහෙ ඇවිල්ලා ඉන්නවද කියලා 1999 ඉඳලාම කොන්සල්ජන කාර්යාලයත් එක්ක අපි ගනුදෙනු කරනවා එතකොට එදා ඉඳලා අද දක්වාම දේශපාලන පක්ෂ ගණනාවක් එහාට මෙහාට මාරුණා මාරුණාට કોઈ කොන්සල් ජෙනරල් කාර්යාලයේ තියෙන උත්සව වලට එහෙම දේශපාලන පක්ෂ නියෝජනය කරලා කට්ටිය ගිහිල්ලා ටයි කෝඩ් දාගෙන ඇඳන් ගිහිල්ලා එහෙම දැඟලුවේ නැහැ. ඉතින් මේක

0: අලුත් ප්‍රවණතාවයක් හරි ඒක නිසා අපි ඒක ගැන අර සාමාන්‍ය මෙහෙම දෙයක් තියෙනවා අපි අපේ භාෂාවෙන් කියන්නේ මේ සචින්ත කෙල්ලෙකුට අපි try කරනවා කියලා කියන කවුරුදු ගානක් එනම ඉඳලා අන්තිමේදී හා කිව්වයින් පස්සේ තියෙන ආස්වාදය නිකන් හිතා ගන්නකෝ අන්න ඒ වගේ දෙයක් කියලා තමයි මට හිතෙන්නේ කියන්නේ අමුතුම මේ මේ දෙයක් අපිට පේනවා මේ වෙලාවේ
1: ඔය උදාහරණ ගන්න එපා ඊට පස්සේ මේ මේ ඔය කෙල්ල වෙන කෙනෙක් එක්ක කියවන්නත් එම ඔය මිනිස්සු බහබෝ අපි තවත් ගීතයකට යමු මෙමු
0: තමයි අපි මෙහෙම කරව කතා කරමුද මොකද මේ මේ කතාව අතිශය වැදගත් වෙන්නේ අපි දැන් මේ ඔබේ ප්‍රශ්න තමයි මගේ උත්තරේ ලබා දුන්නේ මේකට කොන්සල් ජෙනරල් කාර්යාලයවත් ඒ වගේම හයි කමිෂන් එකේවත් කිසිම සම්බන්ධතාවයක් නැහැ සචින්ත ඒක ඔප්පු කරයි මොකද සචින්ත මේ දෙගොල්ලත් එක්කම ඉතාමත්ම ළඟින් වැඩ කටයුතු කරන කෙනෙක්
2: මම හිතන්නේ ඇත්තටම මෙහෙමයි සාමාන්‍ය මීට කලින් අමාත්‍යවරු අහවමත් අමාත්‍යවරුන්ට മന്ത്രിවරුන්ට මේ අපි මේ මේ මේ මැදිරියේ අපි මම තායිසේ ජයසේකරතුළු මම මාන්ත්‍රු කීප දෙනෙක් කැවිලා අපි සාකච්ඡා කරලා තිනවා ඒක മന്ത്രിවරුන්ට පුද්ගලිකව තීරණය කරන්න පුළුවන් එක කාරණා හැබැයි මං හිතන්නේ මේ රාජ්‍යතාන්ත්‍රිකව කොන්සල් කාර්යාලය ලැබිලා තියෙන කාරණාව තමයි ඒගොල්ලන්ට මේ මේ ඩිෆෙක්ට් එක තියෙන ඩිෆෙක්ට් එකත් එක්ක ඒ රාජ්‍යතාන්ත්‍රික ගමන මේ සංවිධානය කරන මේ මොහොතේ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රු දෙන්නෙක් මෙල්බන් වල ඉන්නවා ඒ දෙන්නා වෙලදී රාජ්‍යතාන්ත්‍රික ගමනක් නෙමෙයි ඔයාලා වෙල තියෙන එක මේ යාළු මිත්‍ර බලලා යන්නේ ඒ වගේ අවස්ථාවකදී කොන්සල් කාර්යාලය මැදිහත් වෙන්නේ නැහැ විජිතේරත් අමාත්‍යරගේ මේ කාරණාවේදී ඔය මාද සම්බන්ධ භාවිතය ඇත්තටම මං හිතන්නේ කාරණා දෙකක් තියෙනවා මේ මේ කණිසි දැන් උදාහරණයක් හදපු අපි දැන් ප්‍රජාගුණ දින 4ක් 5ක් තියෙනවා. ඒතර වෙනත් මාධ්‍ය අත 4ක් 5ක් තියෙනවා. දැන් කොන්සල් කාර්යාලයේ මැදිහත් වෙලා අපිට දුන්න කියන්නේකෝ. ඒතර අනිත් තුන තරහ වෙනවා. ඒතර වෙන ආයතන දුන්න මම උදාහරණ
1: දෙන්න නෑ. එහෙම නෙමෙයි. දැන් සාමාන්‍ය ලංකාවේ මේ මාධ්‍ය සාකච්ඡා කරන එකට මයික් ස්ටික තියලා නේද?
2: නෑ ඒ එහෙම ඒ වගේ මාධ්‍ය ඔකේ වාක්‍යයනේ ප්‍රෙස් කන්ෆරන්ස් එක.
1: ඔව් ඒකත්
2: ප්‍රෙස් කන්ෆරන්ස් එකක් කියන එකක් ඇත්තට මං හිතන්නේ කලින් මං දන්නේ කලින් තියලා තියනවාද කියන එක. අමාතුරු මෙහෙ ඇවිල්ලා ගොඩ දෙනෙක් එහෙම නිල නිල නිල නිල වශයෙන් කරනවා නම් චැනල් 7 ඉඳන්ම ගෙන්නන්න ඕනේ මං හිතන්නේ ඒක ඇත්තටම මම දැන් මේ කොන්සල් කාර්යාලය එහෙම දැන් කරනවා නම් කරන්න ඕන ප්‍රජාගුණඳුල නිසා අපේ ගුණඳුල වල නෙමෙයි ඇත්තටම මම හිතන්නේ ඒගොල්ලෝ කරනවා නම් කරන්න මගේ පුද්ගලික අදහස මේ චැනල් 7 එකේ ඉඳලා මොනට විදේශ මාත්‍රරනේ එහෙනම් සංවිධානය කරන ඒ ලෙවල් එකේ ඉඳන් ඔක්කොම ගෙනලා අපිවත් ඉන්ක්ලූඩ් කරන්න ඕනේ මම දන්නා ඉතිහාසය ඇතුළත කවදාවත් එහෙම ආකාරයකක් කරලා තියෙන මං කියන්නේ තරලසේ පැත්තකින් දාන්නකෝ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් හරි කොන්සල් කාර්යාලයට ගෙනල්ලා එහෙම දෙයක් කරලා තියෙනවද මොකද ඒක ඒ සම්බන්ධව මේ වෙලාවේ ඔයගෙ දෙයක් උත්සාහ කරන්න සංවිධායකන් උත්සාහ කරන්නේ නැත්තේ ඇත්තට අපි දන්නවා මේ වෙලාවේ සංකීර්ණ ප්‍රශ්න වගේ නැත්නම් ඔය ඇත්තට මීට කලින් මේ ආපෝ මාතුරු ආව ගියා දන්නේත් නැහනේ මේ හාවක් හුවක් ඇතුණියයි මේ මේ කිසිම ෆෝකස් එකක් නැති මේ වැඩසටහනක් සම්බන්ධ වැඩසටහනක් සංවිධානය කරපින්දනේ ඒක හරහා මහා අමාත්‍යවරයාත් ඇත්තට අපහසුතාවයට පත් වුණේ මං හිතන්නේ එතුමාව දැම්ම ගිහිල්ලා සහ කතා කරන්න කියලා මාතෘකාවකුත් රට විජේ සමාත්‍රය කතා කරපු ගම්සි යාට තියෙන යාට ඩයලොග් එකක් ගොඩ නගලපු ප්‍රමාණයක් තියෙනවා ඊට පස්සේ සහරාණු කතා කරන්න සලේවක් කතා කරන්න උනා එතුමා ඊට පස්සේ යන විදේශ සමාත්‍ර කියන රෝල් එකෙන් එහාට ගිහිල්ලා කතා කරා අපි දැන් කලින් හරි ඉන්නවා මෙතන සංජාර මාත්‍රයට ඔව් කරේ
0: අපි මතක් කිරීම කතා
2: කරගෙන ඊට පස්සේ ඒ වගේ මං හිතන්නේ මම දකින්නේ පළවෙනි කාරණා තමයි කලින් අපිට අත්දැකීමක් නැහැ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා ඉතින් එහෙනම් මේ පරිදේශ මාත්‍රය ආවා කියලා ප්‍රෙස් කොන්ෆරන්ස් එක තිබ්බේ නැහැ කියන සම්බන්ධ චෝදනාවක් කරන්නේ මම හිතන්නේ අසාධාරණයි. ඒතර අනික් කාරණා තමයි ඉතින් ඒගොල්ලෝ කිසිම කෙනෙක්ව සම්බන්ධීකරණයක් කරන්නේ මාධ්‍ය සම්බන්ධව. එහෙම පැවරිච්ච රාජකාරියක් තිබ්බා ප්‍රීමිය සම්බන්ධ මේ මෙව කරන්නේ එදි කරා ඒගොල්ලෝ අමාත්‍යතුමා කියලා දෙනවා මෙන්න මේ මේ මේ පීරියඩ් වින්ඩෝ පීරියඩ් එකක් තියන්න කියලා. ඒ වින්ඩෝ එක තිබ්බා දවස් දෙකක් මේ හෙලී ඊට පස්සේ කැමරා වල බාර දුන්නා. කැමරා කට්ටිය හෙඩි කළා ඉතින් කරේ මම හිතන්නේ එතනින් එහාට මේ ඔය කමිටු තීරණය කරලා ඉතින් අපිට
0: දැන් මේ අපිට ඇත්තනම මේක මේ කතා මහා විශාලස කතා කරන්න ඕන කාරණාවක් නෙමෙයි ඔබ කියනා වගේම සචින්ත බොහෝ ඇමති මෙති ඇමතිතුරු
2: ඇවිල්ලා තියෙනවා
0: ඉතින් අපි දන්නෙත් නෑ සමහර අය දැන් මේක අර හාහුවක් බවට පත් උනේ දැන් අර සමහරලාට තියෙනවානේ මේක මේ ප්‍රශ්නය ඇදගත්ත හින්දානේ මෙතන මේ ප්‍රශ්නයක් ඇති උනේ එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ඇත්තටම අපිටත් මේ අනවශ්‍ය දෙයක් තමයි ගිහිලා නිකම් ප්‍රසිද්ධිය ලබා දෙන්න උත්සාහ කරන එක ඉතින් එයාලට එපා නම් අපි මොකටද එහෙම කරන්නේ ඒකම තමයි මම කොන්සල් ජෙනරල් කාර්යාලයටත් කිව්වේ මේ ඔබතුමන්ලාට අනුව අපි එතරම් සුදුසු නැති මාධ්‍ය නම් ආය අපිට කතා කරන්නත් එපා කිසිම දෙයකට අපි එන්නෙත් නැහැ. ඒතකොට තමයි උන් කිව්වේ එහෙම දෙයක් නැහැ කියලා. ඒ වගේම තමයි මේ කණ්ඩායමටත් අපි කියන්නේ අපි එතරම් අදාළ නැත්තම් මේ ආය කතා කරන්නත් එපා.
1: ඉදිම රයිලා අහන්නත්
0: නැහැ නෑ ආය කතා කරන්න එපා. ඒතකොට අපි මේ මේ අපි බලනවා ඊට වඩා මේ මොන හරි වෙන වැදගත් වැඩසටහනක් තියෙනවා අපි එහෙම වැදගත් වැඩසටහනකට අවස්ථාව දෙනවා වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. කොහොමනවත් අපි ඒ ගැන කතා නොකරමු මේ වෙලාවේ. ඒට හේතුව තමයි මේක දෙයක් දිගට ඇදෙනවා වගේ මට තේරෙනවා කනිෂ්ක. අපි මේ සාරාංශයක් විදිහට ගත්තොතින් විදේශ අමාත්‍යතුමාගේ සංචාරය මෙල්බන් සහ සිඩ්නි සංචාරය කැන්බරා සංචාරය වගේම නිව්සීලන්ත සංචාරය මම විශ්වාස කරනවා අපේ රටට බොහෝ ප්‍රතිලාභ ලබා දුන්න සංචාරයක් වෙලා ඇති මේ වෙනකොට අපි නොදන්නවා වුණාට බොහෝ අවබෝධතා ගිවිසුම් අස්සම් කරන්නට යම් කිසි ආකාරයකට මග පාදපු සංචාරයක් බවට පත් වෙලා තියෙන නැති මේක. ඒ වගේම ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට බොහෝ දේවල් අපිට අරංගිය එතුමා අරංගිය සංචාරයක් බවට පත් වෙලා තියෙනට ඇති. ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ට මෙල්බන් නගරයේ සහ ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ඕන එපාකම් අවශ්‍යතා ඉෂ්ට කරගන්නට ආණ්ඩුව මැදිහත් වෙච්ච සංචාරයක් බවට පත් වෙන්නට ඇති. ඉතින් ඒ වගේම අපේ මෙහි ඉන්න ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ප්‍රජාවට ලංකාවේ ආයෝජන කරලා අපේ ලංකාව දියුණු කරන්නට යම් කිසි විදියකට හැකියාවක් ලැබෙන යෝජනා සාකච්ඡා කරපු සංචාරයක් වෙන්න ඇති මේක. ඉතින් අපිට විදේශ අමාත්‍යංශයෙන් පණිවිඩයක් ලැබේවි ඉදිරි අනාගතයේදී ඒ සංචාරයේ ලැබිච්ච ප්‍රතිලාභ මොනවද කියලා අපි ඒව ඉදිරිපත් කරමු. දැනට Facebook පණිවිඩය පමණයි අපිට ලැබෙන්නේ. අරයව හම්බුණා මෙයව හම්බුණා මෙහෙම සාකච්ඡා කරා දීපාර්ශික සම්බන්ධතා ඇති කරගත්තා කෑවා බීවා එහෙම නැත්නම් මෙල්බන් ප්‍රජාව හම්බ වුණා සිඩ්නි ප්‍රජාව නවසීලන්තයේ ප්‍රජාව හම්බුණා කැන්බරා ප්‍රජාව හම්බුණා කියලා එතන ඉහවට ගිය දේවල් අපිට තාම වාර්තා වෙලා නැති නිසා මං හිතනවා ඒක අපි අසාධාරණයි මේ වෙලාවේ ඒ පිළිබඳව ගුණ දොස් විචාරණය කරන එක කියන එක තමයි මගේ අදහස. සජින්ත මොකද හිතන්නේ ඒ ගැන?
2: නෑ මං හිතන අපි ඒතරින් නවත්තු මේ සාකච්ඡාව ඊට පස්සේ වෙන දේට අපි සාකච්ඡා කරමු. මොකද ඇත්තටම මේ ප්‍රතිපල කියන එක වැදගත් වෙන්නේ. ඒක අපි බලමු ඉස්සරහට මොකද
0: වෙන්නේ. ඔව් අපි මේ සලේ ගැන කතා කරන්නත් ඕනේ. ඉතින් අපි ගීතයක් අහමු.
2: ගීතයක් අහමු.

0: රනමයයි විනාඩි විසි හයයි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරේ වෙලාව මේ වෙලාව ආයමත් මතක් කරනවා රටවල් 70ක ආදරණීය හිතවතුන් සීලම දෙනා ඉතාමත්ම සෙනෙහසින් ගෞරවෙන් මතක් කරන්නේ ඒ වගේම අපි දේශපාලන වැඩ කටයුතු කතා බහ කරන නිසා සමහර වෙලාවට මේ අපේ මතයන් වලට බොහෝ අය එකඟ නොවෙන්නටත් ඉඩ දිනවා ඉතින් එකක නොවන අයට පුළුවන් වැඩසටහනට ඇවිල්ලා තමන්ගේ මතය ඉදිරිපත් කරන්නට අපි හැම දේශපාලන පක්ෂයකටම අපි ආරාධනා කරනවා එන්න කියලා මේ මැදිරියට ඇවිල්ලා ඔවුන්ගේ මතය ඉදිරිපත් කරන්න කියලා ඒ වගේම විජිතේරත් මහත්මයාගේ අර මේ ආගමනය පිළිබඳව අපි කතා කරේ මෙල්බන් සංචාරය පිළිබඳවනේ ඒ සංචාරයේ සංවිධානය කරපු කණ්ඩායමට මම දෙපාරක් ආරාධනා කරා එන්න කියලා මැදිරියට කතා බහ කරන්න ඒ සම්බන්ධයෙන් මම විශ්වාස කරනවා ඉදිරියේදී ඒ අය පැමිණෙයි කියලා ගිය සතියේ උන් ඒ ආරාධනාවට පැමිණීමට අපහසු බව ප්‍රකාශ කරලා තිබුණා ඒ නිසා ඉදිරියේදී ඒ අය පැමිණලා ඒ සාකච්ඡාව එහෙම නැත්නම් ඒ සංචාරයේ තිබිච්ච ප්‍රතිලාභ පිළිබඳව අපේ ජනතාව දැනුවත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අනිත් කාරණාව තමයි අපේ මේ වැඩසටහන පිළිබඳව කණි කාට හෝ ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ අයට හැකියාව තියෙනවා කම්ප්ලේන් එකක් දාන්න. ඒ කියන්නේ ඒ අපි කරන වැඩසටහන කරන ආකාරය පිළිබඳව කම්ප්ලේන් එකක් දාන්න පුළුවන්. මොකද අපි මේ මෙන්න මේ මේ මේකට අනුව තමයි අපි වැඩ කටයුතු කරන්නේ. ඒ කියන්නේ මේ කෝඩ්ස් ඔෆ් ප්‍රැක්ටිස් මේ 20:25 මේ 20:25 මෙන්න මේ ක්‍රමය මේක මේ කමියුනිටි රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං වල CBAA එකේ තියෙන මේ ගයිඩ්ලයින්ස් අනුව තමයි අපි මේ වැඩසටහන තනිකරම අපි කරගෙන යන්නේ.
1: ඔ මේ සහතික පත්‍රය මට තියෙනවා.
0: ආ ඒක තමයි මම කියන්නේ තුන් දෙනාම දැන් මේ වැඩ කරන අය ඒ මේ පිළිබඳව පුහුණු දැනුමක් තියෙන අය. ඉතින් මේ ඒ 20:25 මේ පනතරනුව තමයි මේ වැඩසටහන් සියල්ලම අරගෙන යන්නේ කියන එකත් මතක් කරන්න ඕනේ. අපේ වැඩසටහනක යම් කිසි දෝෂයක් තිබෙනවා නම් ඔබට දවස් 30ක් තිබෙනවා ඒ පිළිබඳව කතා බහ කරලා ලිඛිතව දැනුම් දෙන්න පුළුවන්. ඔබට පුළුවන් නම් අපිට කතා කරලා මුලින්ම කියන්න පුළුවන් මෙහෙම වැරද්දක් වුණා කියලා. එහෙම නැත්නම් ඔබට පුළුවන් ලිඛිතව ඒ පිළිබඳව දැනුම් දෙන්න. ඒ පිළිබඳවත් අපි ඔබට මතක් කිරීමක් කරනවා.
1: සහ කාට හරි කැමති නම් ඇහිලා වැඩ කරන්න මේකේ අපි බොහොම කැමති මේ මයික්‍රොෆෝනය දෙන්නත් එහෙම කැපවීමක් කරන්න පුළුවන් අය වෙනත් දේශපාලන මත හෝ මොනම මතයත්තිනිකුට ඇහිලා වැඩ කරනවා නම් අපි බොහොම සන්තෝෂෙන් විවේක ගන්නත් කැමතියි. ඉතින් අපි ආරාධනා කරන යටත් ඇහිලා මේ මේ ෆැමිලි කරනවා වගේම ඇහිලා මේ වැඩසටහන කරන්න කියලා. ඒකත් මම හිතන්නේ ලොකු අවස්ථාවක් වේවි මේ තමන්ගේ මතය සමාජයට ගෙනියන්න. හැබැයි මෙතෙන්ට එනවා නම් තමයි අපි කැමති නේද? හැම එකම බෙදා හදා ගන්න තියෙනවා නම් තමයි වඩා හොඳ වෙන්නේ. මොකද දහසක් මල් පිපුණාට පස්සේ තමයි ඒක මත ගැටුණාට පස්සේ තමයි ලස්සන මල් පිපෙන්නේ. ඒකට ඒක තමයි අපි බලාපොරොත්තු වෙන කාරණාවත්.
0: ලංකාවේ කොළඹ කොටුව දුම්රියපොළ ළඟට අපි තව සුවල් මොහොතකින් යන්න බලාපොරොත්තුවක් තිබෙනවා. එතනින් දුරකථන ඇමතුමක් ලැබේවි කියලා මා විශ්වාස කරනවා. අපේ අද දවසේ සම්බන්ධ කරන බලාපොරොත්තු වෙච්ච සියලුම දෙනා එතන මේ වෙලාවේ ඉතාමත්ම කාර්ය බහුලයි. හිතුවට වඩා ටිකක් වෙලාව ගිහිලා තියෙනවා ඒ උද්ඝෝෂණය. ඒ නිසා අපිට එතනින් ඇමතුමක් ලැබේවි කොයි මොහොතේ හරි වැඩසටහන හමාර කරන්නට මත්තෙන්. කනි සචින්ත මේ අපේ පහුගිය දවස්වල අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ලංකාව පුරාම අපිට අහන්න දකින්න ලැබුණා. ඇත්තටම ඉතාමත්ම හොඳ වැඩසටහනක් පිළිබඳව වතුකරෙන් වාර්තා වෙලා තිබුණා. ඒ තමයි මේ අපේ වතුකරේ ජනතාවට තියෙනනේ කැසිකිලි වැසිකිලි ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නය පිළිබඳව අම්බිගා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය වැසිකිලියක් පාසලක විවෘත කරන්න හෝ මුල් ගලක් තබන්න යන ප්‍රවෘත්තියක් වාර්තා කරලා තිබුණ මාධ්‍ය. මේ පිළිබඳව බොහෝ දෙනෙක් මේ ටිකක් අමුතු විදිහකට තමයි බලලා තිබුණේ. හැබැයි මේක මේ සමහරෙක් නම් කියන්නේ අතිශය වැදගත් කාරණාවක්. මොකද සනීපාරක්ෂක දේවල්, ඒ කියන්නේ පාසලක හෝ එහෙම නැත්නම් ඒ වතුකරේ අයට තිබෙන මේ සනීපාරක්ෂක ගැටලු පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරලා තිබුණ නැහැ කියලා. ඉතින් අම්බිකා මැතිනිය බොහොම කාලෙකට පස්සේ මේ දේ අඳුනාගෙන මේ වැසිකිලි පද්ධතියකට මුල්ගල් තැබීම පිළිබඳව මම දැක්ක බොහෝ දෙනෙකු පාසෙන් කතා කරලා තියෙනවා. සචින්ත මොකද හිතන්නේ?
2: නෑ ඇත්තනම් මං හිතන්නේ මෙතුම් මං ඒක සම්බන්ධව කියන්න තියෙන්නේ මේ මේ රජයේ සම්බන්ධව කර සංවර්ධ ව්‍යාපෘති සම්බන්ධව අපි විහිළුවක් කරන්න ඕනේ නෑ. නමුත් ඉතින් ඒක මට ඇත්තම කියන්න තියෙන දේ ඇවිල්ලා ඒ වගේ දේවල් ඒ ආකාරයෙන් නොවන නම් තමයි හොඳ. මොකද මං හිතන්නේ අඩුමානේ ඕපන් කරනකවත් ගියා නම් ඊට වටනවා කියලා මම දකින්නේ. මොකද ඒක හරහා මන් දන්න එතුමිය ඒක දැනගෙන ගියයි දෙයක්ද කියන එක ඇත්තටම ඒක රජයේ වෙච්ච අපහසුතාවයක් හිටේ මම නම් දකින්නේ. මොකද මොනවානොත් අපි දකින දෙයක් තමයි අපි දකින දැන් ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති විශේෂයෙන්ම වෙලා තියෙන පරිමාණයන් එක්ක. ඉතින් ඒ වගේ පොඩි දෙයක් සම්බන්ධ ඒක ඇත්තම කාරණාව තමයි පොඩි දෙයක් කියන්නේ ඒ අවස්ථාවේ පොඩි නෑ. පාසලකට වැසිකිලියක් කියන එක අත්‍යවශ්‍ය දෙයක්. නමුත් ඒකට සිසු දරුවන්ගේ කාලය කැප කරගෙන ඒ වගේ දේවල් කරගෙන ඒකට යොදන ප්‍රමුඛතාව ප්‍රමුඛතාවයේ තිබුණාට ඒක යොමු කරපු ප්‍රමාණය මං හිතන්නේ
0: බෑන්ඩ්
2: එකක් ගහලා ඒක මට කියන්න දෙයක් තේරෙන්නේ නැහැ කනිෂ්ක ඇත්තට මං හිතන්නේ ඒක මට කියන්න දෙයක් තේරෙන්නේ
0: නැහැ ඒක ඇත්තට මේක කරන්න මම ඒ අගමැතිතුමිය ප්‍රකාශ කරලා තිබුණා අගමැති වෙන්න කලින්
1: පාසල් වලට ගෙනන්න කියලා මෙහෙමයි ඔතන මම දකින්නේ පැතුම් දැන් ඔය විතරක් නෙමෙයි ඌවේ පළාතේ තවත් മന്ത്രിවරු මං හිතන ඔයමතිවරෙත් දැන් සමන්ත විද්‍යාරත්න හරි වෛද්‍යරත්න හරි නේද මට නම හරියට
2: තනකොල කපන එකද
1: ඔව් තා තනකොල කපන එක දාලා තිබුණා මේ එයාට හැකියාව තියනවා කියලා පෙන්වන්න ඊට අමතරව ඒ තව කෙනෙක් ගව මඩුවකට මුල් ගල තැබීමක් සම්බන්ධයෙන් තිබුණා ඒකට පාරයිනි පහනක් පත්තු කරමින් එහෙම ක්‍රියාවලියක යෙදිලා හිටියා එතකොට මේ මේකෙදි තියෙන මේ වැදගත්ම කාරණා තමයි එකක් චම්පික රණවක කියලා තිබුණා මේ ආණ්ඩුව පොඩි වැඩ කරන්න තමයි දක්ෂ කියලා ඒක ඇත්ත බවට පත්ලා තිනවා මම හිතන්නේ මේ සාකච්ඡා අපිට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් විශේෂයෙන්ම අපි දැන් අර පොරොන්දුු විදිහට මේ හිතවතුනි අපි කොළඹත් එක්ක සම්බන්ධ වෙන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ අවස්ථාවේ මේ අපි යනවා කොටු දුම්රි ස්ථානයට
0: ඔව් ඇත්තටම කණි මේ වෙලාවේ අපිට හැකියාවක් ලැබෙනවා මේ ජෙනරල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන වැඩ කටයුත්ත පිළිබඳව කතා බහ කරන්නට හිටපු අමාත්‍ය උදේ ගම්මන්පිල මහත්මයා මේ වෙලාව අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙනවා අයිබෝවන් උදේ ගම්මන්පිල මහත්මනි මොකක්ද මේ ප්‍රශ්නේ මේ සුරේෂ් සලේ මහත්මයාත් එක්ක ඇතුළත් තිබෙන ප්‍රශ්නේ මාධ්‍ය සහ මේ පිටරටවල ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් පවා අතිශය උනන්දු වෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා අපිට පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද මොකක්ද මේ ඇතුළත් තිබෙන ගැටලුව කියලා
3: ඇත්තෙන්ම ඔබට මතක ඇති 2021 දී ඉහළ පොලිස් නිලධාරීන් විසින් පොලිස් ප්‍රතිවරයාට පැමිණිලි කරනවා පාස්කු ප්‍රයාරේට රවිසෙනිරත්න සහ ශානි අබේසේකර මහතුරුන් සම්බන්ධයි ඔවුන්ට තොරතුරු ලබා දී තිබියදී සාරාන්ත පාස්කු ප්‍රයාරේ කරන්න ඉඩ දීලා ඔවුන් නියඬව සිටියා කියන චෝදනාව මතු කරලා යන විමර්ශනයක් පටන් ගත්තා. මෙන්න මේ විමර්ශනය වළක්වීම සඳහා තමයි ශානි අබේසේකර විසින් අලුත් කතාවක් නිර්මාණය කළේ පාස්කු ප්‍රයාරේ IS සංවිධානයේ වැඩක් නෙවෙයි රටේ රණවිරුවන්ගේ වැඩක් ඒට නායකත්වය දුන්නේ සුරේෂ් සලේ කියලා. මේ බොරුව විකිණීම හරහා කතෝලික ඡන්ද සම්පූර්ණ වගේ දිනා ගන්න මාලිමාව සමත් වුණා. ඒ වගේ මට කැන්වරුණා. ඊට පස්සේ මේ රවිසා ශානිගේ මතය මුලින්ම පිළිගන්නවා මාලිමාව. ඒ ප්‍රතිඵලයක් විදිහට රවිසා ශානි මාලිමාවේ සමාජිකයන් බවට පත් වෙලා පූර්ණ කාලීන දේශපාලකයන් බවට පත් වෙනවා. ඒතර මේ අය මේ ප්‍රචාරය කරපු බොරුව බරපතල ලෙස දායකත්වයක් ලබා දුන්නා. ඔවුන්ට බෙදුම්වාදීන්ගේ ඡන්ද ලබා ගන්නත් ඒ වගේම මුස්ලිම් අන්තවාදීන්ගේ සහයෝගය ලබා ගන්නත් කතෝලික ඡන්ද ලබා ගන්නත්. ඉතින් දැන් මේ කිව්ව කතාව ඔප්පු කර ගැනීමේ වගකීම වර්තමාන ආණ්ඩුව විසින් බොරුව නිෂ්පාදනය කරපු රවිශාණි දෙන්නට පවරලා තියෙනවා. හැබැයි මේ අයට ඒක ඔප්පු කරගන්න බෑ. කිසිම සාක්ෂියක් නැති බව අපට වඩා හොඳට දන්නේ ඔවුන්. ඒ නිසාම ඔවුන්ට දැන් වුමනා වෙලා තියෙනවා සුරේසලේ මහතාව සියදිවි හානි කර ගැනීමකට පොළඹවලා මේ ප්‍රශ්නේ අවසන් කර ඔවුන් මිය ගියොත් ඔවුන් මේ පාස්කු ප්‍රයාරයේ පිළිබඳ මහමොලකරු සියදිවි හානි කරගත්ත ඒ නිසා පාස්කු ප්‍රයාරයේ පිළිබඳ තවදුරටත් විමර්ශන කිරීමට හැකියාවක් නැහැ කියලා මේ ප්‍රශ්නය ජෝන් එෆ් කෙනඩි ඝාතනය වගේ සදා අභිරහසක් බවට පත් කරන්න පුළුවන්. එතකොට මේ පසුබිම ඇටතේ තමයි ඔවුන් සාමාන්‍යයෙන් හිරකරුවෙකුට ශ්‍රී ලංකාවේ තබා ශිෂ්ට කිසිම රටක මිනිමරුවෙකුට පාතාල නායකයෙකුට මද්රව්‍ය ජාවාරම් කරුවෙකුට නොසලකන ආකාරයෙන් ඉතාම පහත් මට්ටමෙන් සලකන ඔබ දන්නවා බත් බිම දාලා කන්න දෙන්නේ නිරුවත් කරලා පහර දෙනවා ඒ වගේම නිරුවත් කරලා පරීක්ෂා ගුද මාර්ගය පවා පරීක්ෂා කරනවා තව රඳවියන් 13 දෙනෙක් ඉදිරිපිට ඔහුට කෑම දෙන්නේ නැහැ ඖෂධ ටික වෙලාවට ලබා දෙන්නේ නැහැ ඒ අනාදි වශයෙන් ඔහුට ජීවත් වීම එපා කරවලා ඔහුට සියදිවි හානි කරගන්න පොළඹවන මානසිකත්වයක් ඇති කිරීම තමයි ආණ්ඩුවේ අරමුණ වෙලා තියෙන්නේ. අපි කියන්නේ නැහැ මේ විමර්ශන නතර කරන්න. විමර්ශන කරන්න ඔව් වරදක් කරත්තන් දඬුවම් දෙනකොට අපි විරුද්ධ නැහැ. නමුත් අපට 100%ක් විශ්වාසයි පාස්කු ප්‍රයාරේ IS වැඩක් මිසක් රණවිරුවන්ගේ වැඩක් නෙවෙයි කියලා. ඒ නිසා ආණ්ඩුවට වඩා අපටයි වමනාව තියෙන්නේ මේ විමර්ශන ඉදිරියට යනවා දකින්න. හැබැයි සුරේසලේ රණවිරුවව ශානිගේ වදකාගාරයෙන් එළියට දාන්න ඔහුට ඒ අපායේ තවදුරටත් ඉන්න ඉඩ තියන්න එපා කියන එක අපි ආණ්ඩුවට කියන්නේ. මොකද මේක කෙලිම දේශපාලන තීන්දුවක් අධිකරණයේ නෙවෙයි රාජ පොලිසිය ඔහු රඳවා තියෙන්නේ. ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ඇමතිවරයා වශයෙන් නිකුත් කරපු රැඳවුම් නියෝගයක ප්‍රතිඵලයක් විදිහටයි ඔහුට දස්වද ලබා දීමට ශානිට හැකියාව ලැබී තිබෙන්නේ. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා සාමාන්‍ය ප්‍රකෘති මනසක් තියෙන මිනිසෙකුට තමන්ගේ පරම හතුරෙකුටවත් මෙවැනි වදෙහිංස ලබා දෙන්න බෑ. ඒ නිසා ශානි අබේසේකර වහාම මානසික වෛද්‍යවරයෙකුට යොමු කරන්න කියලාත් අපි ඉල්ලීමක් කරනවා.
0: උදේ ගම්මාපියල මැත්තමනේ මේ වෙලාවේ තවත් ප්‍රශ්නයක් තිබෙනවා ඔබ නීතිඥවරයෙක් හින්දා මම ඒ පිළිබඳව ඔබෙන් අහන්නට ඕනේ. ඒ තමයි දැන් දින 90ක රැඳවුම් නියෝගයක් අරගෙන එතුමාගෙන් ප්‍රශ්න කිරීම කළානේ. ඇයි තවත් දින 90ක් ප්‍රශ්න කිරීම කරන්නේ? අධිකරණයට ඉදිරිපත් කරන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබෙන්නේ නැද්ද සුරේෂ් ශාලේගෙන්?
3: ප්‍රශ්නවත් මොකද මේ ගෙතු කතාවකට සාක්ෂි හොයනවා කියනවා සාක්ෂි හොයනවට වඩා ඉබ්බෙක්ගෙන් පියාටු ගැනීම පාසුයි කියලායි අපි හිතන්නේ. ඉතින් ඔවුන් හොඳටම දන්නවා තමන්ට කවදාකවත් සුරේෂ් සලීගෙන් සාක්ෂියක් හොයාගන්න බෑ. ඒ නිසා ඔහුව මරණයට පත් කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන. සමහර විට ඔහු සියදිවි හානි කරගත්තාය කියලා මරා දැමීමක් වුණා සිදු කරන්න ඉඩ තිබෙනවා.
0: දැන් මේ වෙලාවේදී එතුමා ඉන්නේ කොළඹ මහා රෝහලේ කියලා තිබුණා. එතනදී ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවද? මොකද අපි දකිනවා මීට පෙරත් රෝහල් ගත වෙලා හිටපු කීප දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. ඒ පිළිබඳවත් යම් යම් ප්‍රශ්න
3: තිබෙනවා. අපිට ඒකේ තියෙන ඔහුට වඩා සුරක්ෂිත තැන තමයි හමුදා රෝහල. අසනීප වුණ රණවීරයෙක් විදිහට ඔහුට ඒ අයිතිවාසිකම තියෙනවා. නමුත් එවැනි පාසුකම් ලබා දීමට ආණ්ඩුව සූදානම් නැහැ.
0: අනිත් කාරණා තමයි සුරේෂ් සලේ මේ හරඳවාගෙන තිබීම සිටීම තුළ රාජපක්ෂවරුන් යම් කිසි ආකාරයකට භීතියකට පත් වෙලා තිබෙනවා කියලා තමයි මේ සමාජයේ පුරා මතයක් යන්නේ. මේක මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් කරපු දෙයක්, එතුමාගේ තොරතුරු වසන් කරගන්නට තමයි මේ උත්සාහ කරන්නේ කියලා. ඔබ මේ කාරණාවේ මුලින්ම අග වෙනකම් හිටපු කෙනෙක්.
3: ඇත්තෙන්ම මම මේ පිළිබඳ පොතකුත් ලියලා තියෙනවා, පාස්කු ප්‍රහාරයේ මහමුලකරු සොයායෑම කියලා. මම ඒ පොතේ තියෙන තාක්ෂණික සාක්ෂි ඔක්කොම පැත්තක තියලා කාරණා දෙකක් විතරක් කියන්න. ලෝකයේ තිබෙන රාජපක්ෂ විරෝධී ආණ්ඩුවක් කියලා සලකන ඇමරිකානු ආණ්ඩුවේ යටතේ තිබෙන ලෝකයේ තිබෙන කීර්තිමත්ම විමර්ශන ආයතනය වෙන FBI ආයතනය විමර්ශනය කරලා පැහැදිලි අකුරින් නිශ්චිතව ලියා තිබෙනවා පාස්කු ප්‍රයාණයේ මහා මොලකරු අන් කිසිවෙකු නොව සාරාන් හසීමේ කියලා. දෙවෙනි කාරණේ තාර්කිකව අපි හිතුවොත් සිංහල බෞද්ධ දැඩි සිංහල බෞද්ධ නායකයෙක් ලෙස හඳුනාගෙන තියෙන බුදුබල සේනා සංවිධානයේ අනුග්‍රාහකයන් ලෙස චෝදනා ලැබපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්ද සහරාන් ඇතුළු අන්තවාදීන් නව දෙනෙක් මරාගෙන මැරෙයිද? උන අනුර කුමාර ජනාධිපති කරන්ද නම් සහරාන් මරාගෙන මැරුණා කිව්වොත් ඒක පිළිගන්න පුළුවන්. මොකද ඉබ්‍රාහිම් නානා උන්ගේ ජාතික ලැයිස්තුවේ තියෙන උතර මුස්ලිම් අන්තවාදීන් රජ කරන්න නම් අනුර කුමාර ජනාධිපති කරන්න ඔවුන් ජීවිත පූජා කරා කිව්වොත් ඒක පිළිගත හැකි තර්කයක්. ඇත්තෙම දැඩි ඉස්ලාම් අන්තවාදයට එරෙහිව දැඩිව ක්‍රියා කරලා තියෙන පුද්ගලයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න සාරානසිම් ජීවිතේ පූජා කරොත් ඔහුට දිව්‍ය ලෝක කියලා සිද්ධ වෙන්නේ කන්‍යාවයන් 72ක් ලබා ගන්නවා වෙනුවට කසපාර 72ක් ලබා ගැනීමටයි. අතිශයම මෝඩ මිනිහෙකුට පමණයි මේ වගේ පදනම් විරහිත තර්කයක් පිළිගන්න පුළුවන් වෙන්නේ. මල්ලි මෙතනින් අතරේ මම මෙතන බයින්ඩ් ඕනි.
0: හොඳයි, අපි එහෙමනම් එතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ වෙලාවේ එතුමා ඉන්නේ උදේ ගම්මපිල මහත්මයා ඉන්නේ මේ වෙලාවේ අතිශය වැදගත් තැනක. අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා බෙහෙවින්ම. අපි ආයෙම තතාවක මෙමෙනිම සංවාදයකින් හමුමු. අයිබෝවන්.
3: අයිබෝවන්.
0: හොඳයි, අපි ආයෙමත් වතාවක් උත්සාහ කරනවා යන්නට කොළඹට. කොළඹට ගිහිල්ලා පුළුවන් කමක් ලැබුණොතින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී එතන ඉන්න තවත් කීප දෙනෙක් එක්ක කතා බහ කරමු. එතන මොකක්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව උදේ ගම්මන්පිල මහත්මයා තමයි සජීවීව අපිත් එක්ක ඒ කතා කරේ. සචින්ත, අපි අවසානට නැවැත්තුවේ අර අම්බිකා මැතිනියගේ බැසිකලි කැසිලිකිලි සම්බන්ධයෙන් ප්‍රශ්නය.
2: ඔව්, ඇත්තට මම හිතන ප්‍රශ්න ඔය සාකච්ඡා කරන්න ඕනේ මේ සිදුවීම හුදකලා සිදුවීමක් හෙට අමතරව ඇත්තම ලංකාවේ මහවැලි කඩන මහවැලි කඩන ව්‍යාපාරේ වෙච්ච පෝට් සිටිය හැදිච්ච අධිවේගී මාර්ග හැදිච්ච ඒවල යම් යම් අඩු පොඩුකම් තියෙන වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් හරි කඩන ව්‍යාපාරේ වෙච්ච පෝට් සිටිය හැදිච්ච

0: සල්ල ප්‍රසිල් ප්‍රශ්නයක් තියෙනවා සනී පරක්ෂ සම්බන්ධ ලොකු ගැටලුවක් තියෙනවා ඒ අපි ඇතිශයෙන්ම බැරෑරුම්ම තේරුම් ගන්න ඕන කාරණාව හැබැයි ඒකට මෙච්චර වීදමක් කරලා කාලයක් කැප කරලා මන්ත්‍රීවරියක් හඳවගෙන මේ වගේ දෙයක් කළ යුතුද කියන එක ඇත්තට මම හිතන්නේ සාකච්ඡා කළ යුතු දෙයක් කියන්නේ මගේ නම් මතය
1: නෑ මෙහෙමයි දැන් උතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඉතිහාසයේ තියනානේ සචින්ද දැකපු දේවල් ටික සංවර්ධනය කියලා ඒ කියන්නේ අපි ඒක පිළිගත්ත හෝ නැතුව හෝ අපි ජයජයවර්ධනගෙන් ගත්තොත් එහෙම මහවැලි කඩිනම් මහවැලිෙන් පටන් ගත්ත ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ ගම්මුදා වගේ දේවල් කරා එතකොට ගමනිසා නායකලා කරපු දේවල් ඇතුළ මුදිල කරපු දේවල් රොණි දෙබල්ල කරපු දේවල් එහෙම එහෙම නම් වශයෙන් කියාගෙන ගියොත් එහෙම අවසානයේ මේ මහින්ද රාජපක්ෂ වෙනකම්ම හයිවේස් හදලා වරායවල් හදලා ඒ වගේ ඵල ප්‍රයෝජන පිළිබඳ අපිට යම් කිසි තර්ක තියෙන්න පුළුවන් දැන් අපි හයිවේස් කරා නම් ඒවා මහින්ද රාජපක්ෂගේ ප්‍රොජෙක්ට් නෙමෙයි මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ආසියාවේ මාර්ග පද්ධතිය චන්ද්‍රිකාලා පටන් ගත්ත එකක් ප්‍රොජෙක්ට් එකක හැපත්තක් ඉතින් කොහොම හරි මේ අර එහෙම යෝධ සංවර්ධන ක්‍රියාවලියන් එක්ක
0: නියෝ දැක්කා
1: ඉඳලා රටවල් එක ණය වෙලා එහෙම තමයි කරේ තමයි එහෙම ඉතින් එක මතවාද දෙන්න පුළුවන් නමුත් අර ඇමතිවරයෙක් ගිහිල්ලා තනකොළ කපනකොට වන්දනව සවර කියන්නත් බෑනේ මේ ඒතර മന്ത്രിවරියක් ගිහිල්ලා කාර්යාමේ තූර්ය වාදක මාණ්ඩල දාලා වැසිකිලි යුද්ධ කරනකොට තව මං හිතන්නේ තව නීතිඥවරියක් හිටිට ඉන්න മന്ത്രിවරියක් එක සැරයක් ඔය පාරන්දර පැත්තේ ගිහලා ලයිට් එකක් දැම්මා විදි ලම්පක් දැම්මා මං කී කී හිටියර චම්පකරණ කියනවානේ මේ මේගොල්ලෝ හොඳ පොඩි වැඩ කරන්න කියලා අන්න එහෙම තැනකට ලඟු වෙන කියන්නේ යෝධ සංවර්ධන වගේ දේවල් රටේ වෙනවාද කියන ප්‍රශ්නේ දැන් අපි නිකන් උදාහරණ ගත්තොත්ම දැන් දුම්රිය මාර්ගය නේද කැඩිලා ඒක තම හදාගන්න වැඩේ බොහොම හෙමින් එන්නේ දැන් අපි අපේ මොන දේශපාලන න්‍යාය පත්‍ර ගැන ලොකු මොන තර්ක විතර්ක කරත් අද ලෝකේ කන්ස්ට්‍රක්ෂන් සබ්ජෙක්ට් එක ගැන කතා කරොත් එහෙම මම අදත් බය නැතුව කියනවා මහින්ද රාජපක්ෂ වගේ මිනිස්සෙක් අද ජනාධිපති වෙලා හිටියා නම් චීනෙත් එක්ක එකතු වෙලා රීල් පාර හදලා කියලා.
0: කියා කර වහා ගන්න හරි.
1: අනිවාර්යෙන්. ධනවාදී කියන්නේ හොරකමක් නේ. දැන් ඔය අනුර කුමාර දිසානායක වර්ධගත දෙන්නේ ධනවාදී සුද්ධ කරන්න ගිය එකද? ඒක කරන්න බෑ කියලා හරියට පහදලා ඔප්පු වෙලා තියෙන්නේ. මේ රටවල වල අපි දන්නවා තනකොළ කපන පාක්කගේ තනකොළ කපන එකේ සිට මාර්ග පද්ධතිය හදන එක දක්වා සියල්ල සම්බන්ධයෙන් බෙදීම කොහොමද වෙන්නේ කියන එක. නිකන් මේ ධනේශ්වර රටවල වල මාර්ග සුද්ධයි කියලා කිව්වට නේද? නිකන් ඉරිද පත්‍රේ බලනකොට තේරෙනවා කොහොමද වැඩ වෙන්නේ කියලා. දැන් මට අදාරංචි වුණා බ්‍රිස්බෙන් හයිවේ මේ දුම්රිය අපි දානවා කියලා තිබ්බනේ ඒකත් දැන් වෙන්නේ නැහැ වගේ. ඉතින් ඕකට දැන් එනවා ඊට පස්සේ මේකේ තත්ත්ව වර්තාව සදාව මුදල මිලියන් 700යි 800යි 500 ඕවාගේ තමයි එන්නේ. දැන් අපිට මේ මිකල මිදල යන එයාපෝට් පාර චන්ද කිට් වෙන ඩෝසරයක් කියනවා ඊට පස්සේ නෑ එහෙම තමයි තියෙන්නේ. දැන් මේ අපේ ගම්වල පාරවල් වල වලවල් ඒවා හදන ඒවා ඒ කොන්ට්‍රැක්ට් වලට එහෙම තමයි ඒ මිනිස් වලට තමයි නේද? ඒක තමයි ධනවාදය. ඒකට ධනවාදය ඇස වැඩ වෙන්නේ
0: ලාභේ ලත්ත මගද ලාභේ අරමුණු කරගෙන කරන වැඩවලදී ඇත්තටම මං හිතන්නේ ඔප කෘෂි කිව්ව වගේම විශේෂයෙන් මේ මොහොතේදී මම දන්නවා මේ රජයේ විසින් මං හිතන්නේ ගිය සතිය මාසෙ කලින් කිව්වා මේ විදුලි දුම්රිය පද්ධතියක් හදනවා කියලා. එතකොට ඒ වගේ මහා පරිමාණ සැලසුම් ඇත්තටම මේ තියෙනවා. ඉතින් ඒක හොඳ දෙයක්. නමුත් ඇත්තටම ඒ සමගාමීව නුවර කෝච්චිය තික්මඬ හදන්න පුළුවන් නම් ඇත්තටම මං හිතන්නේ ඒකේ යම්කි ප්‍රායෝගික ප්‍රශ්නයක් උත්තිය. නමුත් ඒ දේවල් අතර යද්දී මේ වගේ දෙයක්ට මේ ප්‍රමුඛතාවය දුන්නව තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ.
1: ප්‍රශ්න තියෙන දැන් ඕක මේ සුද්ධගේ කාලේ හැදුවේ මේ තාක්ෂණය නැතුවනේ නේද? කම්කර ශ්‍රමයේ දාලා තමයි දැන් වැලිකොට දදා ඉඳලා හරියන්නේ නැහැ. දැන් ඒකට ලෝකේ නව තාක්ෂණත් කියන්නේ. ඉතින් ඒවට ණය වෙන්න ඕනේ. ණය තමයි නේද? ණය තමයි සංග දැන් මෙච්චරකල් ප්‍රශ්න තිබුණේ ණය අරගෙන ණය නිසි සංවර්ධන යොදන්න නැතුව හොරා කෑව කියන එකනේ. දැන් ඒකට මේ ආණ්ඩුවට ජනතාව බලය දුන්නේ හොරා කන්නේ නැහැ කියන පදනමින්. ඒකට බය ණය ගන්න බය වෙන දෙයක්වත් නැහැ. ඒ වගේ ඒවා යථා කාලෙදී ඒවා ඒ වගේ ණය ගෙවල වුණාට පස්සේ ඉතින් ඒ රටට එනවා. ඒ හොරා කන්නේ නැති ආණ්ඩුවකටත් මං හිතන්නේ බය වෙන්න දෙයක් නැහැ. හැබැයි වෙලා තියෙන ගෝලීය දේශපාලනයේදී මේගොල්ලෝ පටලගෙන ඉන්නවා ලොකුමකින් පටලගෙන ඉන්න පොඩි වැඩනේ. මේගොල්ලෝ හිතනවා ලෝකයේ තියෙන රටවල් දෙකයි ඉන්දියාවයි ඇමරිකාවයි විතරයි කියලා. චීන රුසියාව වගේ රටවල් එහෙම ඒවා ලෝක සිතුවේ නැහැ වගේ තමයි මේ අන්තර කුමාර දිසානායකගේ ජාතික ජන බලගේ ආණ්ඩුව ක්‍රියා කරන විදියෙන් අපිට පේනී යන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට සමහරලාට මේ දැන් තියෙන ලෝකයේ දේශපාලන තත්ත්වය ගෝලීය භූදේශපාලන යුද්ධ වලට පැටලලා තියෙන තත්ත්වයන් උඩ සමහරලාට සමහර විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් තියෙනවා. අන්න ඒ ප්‍රතිපත්තිය වෙනස්කම නිසා සමහරලාට මේ සංවර්ධන කටයුතු කරගන්න බැරි වෙලා තියෙනවා. ඕක නෙමෙයි ලොකුම ප්‍රශ්නය. පාර්ලිමේන්තුවට ඇයි නියෝජිතයවන්නේ? පාර්ලිමේන්තුව කියන්නේ මොකද්ද? රටේ මූල්‍ය කළමනාකරණය කරගන්න

0: නොනේ අධිකරණ නීති පද්ධතිහදන් නොන ඒ වගේ තැන. එතකොට ඒකට යවන මහජන නියෝජිතයාගේ රස්සාව තනකොළ කපන එක නම් ඒකට යවන මහජන නියෝජිතයාගේ ජොබ් එක ඇහිල්ලා වැසිකිලි වලවල විරුද්ධ කරන එක නම් ඒකට යන මහජන නියෝජිතයා කරන්නේ ගවමඩුවකට මේ ගිහිලා පහම්පත්තු කරන එක නම් ඒකට යන මහජන නියෝජිතයා කරන්නේ උදේ ඉඳන් හැන්ද වෙනකම් පිරිතුල් බඳ බඳ පන්සල් වෙන එකයි පල්ලි කෝවිල් වල යන එක නම් එතකොට අර මහජනතාව ඉතින් 70 වසරක් යාපු උන් කරපු දේම නේද මේ කරන්නේ එතකොට වෙනසක් අරගලි විසින් වෙනසක් බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තුවේ යවලා 225 එපා කියලා කිව්වේ ඇයි දැන් මතකයි සටන් පටන් දෙවද 225 එපා කියලා ඒ කිව්වේ මොකක් හරි ඒ යන මිනිස්සයා මොකක් හරි රස්ස ඩියුටියක් නොකරපු හින්දානේ ඒ කරන්නේ නැතුව තමන්ගේ වැඩේ කරන්නේ ඒක තමයි නැවත කැඳුමී බලය කියන එක ප්‍රවාහ ව්‍යවස්ථාවට දාන්න ඕනේ කියලා කිව්වේ ඒක එහෙම නොකර ආයිසරයක් ගිහිල්ලා මේ ඡන්ද පදනම් බලාගෙන ටීවී කැමරා අරගෙන පන්සල් යන්නේ නැහැ කියලා පන්සල් යනවා නම් ඊට පස්සේ ඔය වගේ පොඩි පොඩි ප්‍රොජෙක්ට් තමයි අපේ මේ මාර්යවා කියලා පෙන්වන්න හදනවා නම් මම දැක්කා මේ හරි ලැජ්ජයි කියන්න මොකද අපි මේ પરම්පරා කීපයක නියෝජනයන්නේ අපි හරි වයසයිනේ දැන් හරිද මන් ඔයගොල්ලෝ වයසනේ ඔය දෙන්නා වයසනේ මම හරි වයසයි මං හරි වැඩිහිටියෙක් හැටියට මම 1970 ඉඳලා මට මතකයක් තියෙනවා එක එක ජනාධිපතිතුන් කරපු දේවල් ලංකාවේ ඊට පස්සේ මම මෙතෙන්ට ආවට පස්සේ මට පේන්නේ මේ ජනාධිපතිවරයා එහෙම දෙවන්තු සංවර්ධන ක්‍රියාවලියකට කතන්දර කියනවා දැන් අපි පිටකොටේ බස් වෝල්ට් එක දිහා බලමුකෝ නේද ඒක තිබුණේ වෙන පික්චර් එකක් හැදුනේ වෙන එකක් හැදුවේක හරි මම ඒක බිමල් රත්නාත් එක්ක 100%ක් එකතන ඉන්නේ මොකද මේ වෙලාවේ තියෙන රටේ ආර්ථිකයත් එක්ක ඒ තියෙන දේවල් කලම මොකද ලංකාවේ හැමදේම තියෙනවා සජිත් මේ අවුරුදු 70 පුරාටම මේ රටේ පාලකයෝ අපි කොච්චර බැන්නා සියලුම දේ කරලා ගිහිල්ලා තියෙන්නේ මේක අලුතෙන් ඇහිලා මේ අලුතෙන් මේ මොන හරි ගෙනහල්ලා රින් ගන්න දෙයක් නැහැ මේ තියෙන සිස්ටම් එක හරියට නඩුතු කරගෙන යෑමේ අවශ්‍යතාවය තියදී ඒ වගේම ගේන බිල්ඩින් වල පේන්ට් කරලා ස්ටේෂන් වල මල්වවල ටොයිලට් සද්දලා එහෙම කරන එක ඒක හොඳයි ඒක හොඳයි ඒක රටේ සල්ලි වැඩි වේදමක් නැතුව නමුත් සමහර කාර්යයන් තියෙනවා අපිට කරන්න බෑ ඒක කරන්න අපිට ලෝකයේ දියුණු තාක්ෂණ අවශ්‍ය වෙනවා එතකොට ඉඳිගිරීම් ශේෂ්ත්‍රයේ දවන්තු එක්ක ගනුදෙනු කරන්න ණය ගන්න වෙනවා ඒවට බය නැති වෙන්න වෙනවා එතකොට දැන් හොරකම් කරන්න නැත්නම් ණය ගන්න බය වෙන්න ඕනෙත් නැහැ එහෙම වැඩ ටිකක් තියෙනවා කරගෙන යන්න තියෙන දේවල් තියෙන විදිහට දියුණු කරනවා අතරේ අනිත් අලුත් දේවල් ටිකක් කරන්න එහෙම එතකොට තමයි පේන්නේ මොකක් හරි අත්‍යවශ්‍ය සංවර්ධනයක් රටේ වෙනවා කියලා දැන් එහෙම දෙයක් නොකර මේ වගේ සිල්ලර වැඩ මං කියන්නේ මේවා අර පොදුවේ ගත්තට පස්සේ ඔව් යස් ලොකු බිග් යර්ස් එකක් දෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ පාසල් වල වැසිකිලි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඒක හරි රයිට් ඒ ප්‍රශ්නේ තියෙන නිසා ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකට උදව් කරන්න ඕනි නමුත් වෙලා තියෙන්නේ ඒකට මහජන නියෝජිතය බෙර ගහගෙන යන්න ඕනේද ක්‍රමයේ වෙනස් කරනවා කියලා ඇහිල්ලා පොරොන්දු වෙලා ඇහිල්ලා ඕකද ජනතාවට දුන්න පොරොන්දු කැමරා අරන් පන්සල් යන්නේ නැහැ කියලා යන එකද කරන්න ඕනේ නොයයි ඉන්න එකද මගේ තර්කය එතන තියෙන්නේ මන්දන ඔගොල්ලෝ එක කර නැද්ද කියලා මම කියන්නේ මම ජනාධිපති නම් මම ප්‍රකාශයක් කරා නම් මම කැමරා අරගෙන පන්සල් යන්නේ නැහැ කියලා මම යන්නේ නැහැ තමයි මම කිව්වා නම් එහෙම ජයමීතික දත්ත ගේන්න දෙන්නේ නැහැ මගේ පාලනයක් ඇතුළේ කියලා කිව්වා නම් මම ඒක කරන්නේ නැහැ තමයි මම පීටී එක අහෝසි කරනවා කියලා බලය ගත්තනම් මම ඒක අහෝසි කරනවාම තමයි ආයි පස්සේ කෙකරගා ඉන්නේ නැහැ අපි ඒකට කියන සෘජු නායකත්වය කියන දේ ප්‍රකාශ කිරීම එහෙම ප්‍රකාශ කරපු දේ භාවිතයෙන් ඔප්පු කිරීම ඒකස්සේ එනවා නායකයෙකුට සෘජු බවක් නේද අපි අර කියන්නේ අර ඒක කියන්නේ එයාගේ තියෙන එයාගේ වචන විශ්වාස කිරීම පිළිබඳ මතයක් හැදෙනවා මං කියන්නේ නායකත්වයෙන් පහළටම ඒක ගලාගෙන යන තත්ත්වයක්
1: ඉතින් මං හිතන්නේ මේ රජයේ තියෙන අපි මේ මොම පැද්දියත් මැදිහත් නැමේ නමුත් පැහැදිලිව පේන දේ තමයි මේ රජයේ කියන්නේම තමන් කරන්නේම තමන් කරන්නේ නැහැ කියපුවනේ ඉතින් මම හිතන්නේ ඇත්තටම ඒක තමයි මේ රජයේ තියෙන ලොකුම විවේචනේ මේ රජය අපි ගත්තොත් මේ රජයේ ඉන්න ලොකුම විවේචකය වෙන කිසිම කෙනෙක් නෙමෙයි තමන්ම තමයි තමන්ගේ මේ ඕනෑම ප්‍රකාශයකට ඕනෑම සිදුවීමකට විරුද්ධ ප්‍රකාශයක් ඒ පුද්ගලයා විසින්ම ඊට කලින් ගොඩක් කරලා තියෙනවා
0: ඒක මරුනේ
1: ඒක ඇත්තටම මං හිතන්නේ මේක විල්ලර මේ මං හිතන්නේ රජනතාව බොරු සාමාන්‍ය දේශපාලඥයෝ ජනතාවට බොරු පුරොන්දු දෙනවා බොරු කියනවා බලය ගන්න නමුත් මෙච්චරම ඇඳවීම හෝ මෙච්චරම බොරු කීම සහ මෙච්චර පරස්පර දේ කිරීම මං හිතන්නේ උන් මුලින්දම් විශ්වාස කරපු දේශපාලන මතය ආර්ථික මතයේ සිට ඒ වෙච්ච පරස්පරය මං හිතන්නේ ඇත්තටම මේ ජනතාව ලබන පා ඡන්ද දෙන්නදී හොඳ හිතන්න ඕන මාතෘකාවක්
0: ඔව් ඒක කියන්නේ ඒක මරු කතාවක් ඒ හේතුව තමයි දැන් එතන තියෙන දේ තමයි මේක නොකර ඉන්න තිබුණා දැන් මේ ආණ්ඩුවට පැහැදිලිවම දැන් මම උදාහරණ ගත්තොත් ජයමීර දත්ත කියන එක ඒක මට පැහැදිලි සාක්ෂි තියෙනවා මේක නිම සදා නිම කරන ලද ප්‍රොජෙක්ට් එකක් හෙට උදේට පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුවට පුළුවන් මේ හඳුරුම්පත නිකුත් කරන්න මේකට ඉන්දියාවෙන් අය අරගෙන අර ඉන්දියාව විසින් මිටිසලම් බ්ලැක් ලිස්ට් කරා කියලා පාර්ලිමේන්තුවේ අනුර කුමාර සනාගම කියන කම්පැනිට නැවත වතාවක් හෝ ඒ හා සමාන කම්පැනිකට දෙන්න මේක කල්ලල්ලන්න අවශ්‍යතාවයක් නැහැ කරන්න පුළුවන් එක පීටී එක අහෝසි කරන්න ඔළුව එක ගෙඩි 159ක් තියෙනවා එක රෑකින් කරන්න පුළුවන් එක පීටී එක අහෝසි කරන කියන්නේ හරිම සරලව කරන්න පුළුවන් වැඩක් මට තේරෙන්නේ නැහැ යුරෝපියන් යුනියන් එකත් ESP අවධානමක් ගැන කියද්දී කවුද එක්ක කවුරු හරි මට තියෙන දේශපාලන දැක්ම අනුව මට තියෙන දේශපාලන දැනුම අනුව මම විශ්වාස කරන දෙයක් තියෙනවා මේ රාජ්‍යයට විරුද්ධව මේ ආණ්ඩුවට විරුද්ධව රාජ්‍යයේ සමහර පුද්ගලයෝ තඩි කඹ දෙනවා ලොකු ලණු දෙනවා කියන්නේ ඒ ලණු දීලා මේවා කනවා බලාගෙන ඊළඟ පාලනය සඳහා හු පාර කපන යම් කිසි නිලධාරීන් පිරිසක් ඉන්නවා ඒ නිලධාරීන් මට පේන්නේ හොඳම එකෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අඳනවා ඉතින් ඒක ඒගොල්ලෝ තේරුම් ගන්න ප්‍රමාණය අනුව තමයි ඒගොල්ලන්ගේ පැවැත්ම තියෙන්නේ. තවදුරටත් ලනු කකා ඉන්නවද? එහෙම නැත්නම් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනුවට වැඩ කරනවද කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශනුවට වැඩ කරොත් මේ ආණ්ඩුව පෙරලන්න කිසිම මිනිහෙකුට බෑ. ඔය කවුරු විපක්ෂේ මොන විදිහට කැවුවත් ලේසියෙන් මේ ආණ්ඩුව හොල්ලන්න බෑ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව වැඩ කරොත්. හැබැයි ප්‍රතිපත්ති ප්‍රකාශනයට බාහිරව තමන් කියපු දේවල් වලට 180 අංශක 180ක් වැරදි දේ තීරණ ගත්තට පස්සේ විපක්ෂේ ඉතා පහසුවෙන් මෑත් ඉතාමත්ම ළඟ ඉතිහාසයේදී ඒගොල්ලෝ නිල ටික අල්ලන්න ගන්නවා. තාම ඒගොල්ලෝ හරි නිල ඇල්ලුවේ නැහැ. දැන් ටික ටික අල්ලන්න පටන් අරන් තියෙනවා. දැන් ටික ටික අල්ලන්න පටන් අරන් තියෙනවා. අන්න එදාට මේගොල්ලෝ දැඩි අපහසුතාවයකට පත් වෙනවා. අන්න ඒ නිසා අපි දැනට තණ්ඩුගෙන තාම ඔයගොල්ලෝ ප්‍රමාද නැහැ. කරුණාකරලා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රශ්නය අකුරක් නැහැ රිස්ට් කරන්න. ඒවා ඉතා ජනතාවාදී ඉතා හොඳයි. ඒවා වෙනුවෙන් ජනතාවගේ සහයෝගය 100%ක් ඩෙෆිනිට්ලි ලැබෙනවා. බය වෙන්න නම් එපා. ආණ්ඩු කරන්න බය ආණ්ඩු අතර ගන්න එපා. බය නම් ආණ්ඩු කරන්න ගන්න එපා. සමාජවාදී හදන්න බැයි නම් සමාජවාදී විකුණලා ආණ්ඩු ගන්න එපා. අපේ යෝජනාව තියෙන එකයි. බය වෙලා ආණ්ඩු කරන්න යන්න එපා. එහෙම කරලා ආණ්ඩුවක් ගෙනියන්න බෑ. එතකොට ජනතාව අතර අර කිව්වා වගේ නිකන් විහිළු තහළු කරන්න බඩටපත් වෙනවා.
2: හරි අපි යමු ආයමතතාවක් කොළඹ කොටුවේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. ඒ තමයි හිටපු මේ ජෙනරල් විශ්‍රාමික සුරේෂ් සලේ මහත්මයාව දින 90කට පස්සේ තවත් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කරපු ඒ ප්‍රවෘතිය සහ එතුමාට අමානුෂීය වද හිංසා ලබා දුන්නාය කියන ප්‍රවෘතිය සචින්ත කොහොමද මේක ඔබට වාර්තා වෙන්නේ කොහොමද මේ කාරණාවේ නීතිමය පැත්ත
1: ඔව් මං හිතන්නේ ඇත්තම කාරණාව තමයි මේ මෙච්ච සල්ලිගෙන පුද්ගලයා පැත්තකින් තිබ්බත් මේ මොව මේ මේ මේ දේවල් කරන්න පීටී කියන ත්‍රස්තවාදලකේ පනතහර මත මීට කලින් මේ පනත බොහොම නිර්ලජ්ජිත ලෙස භාවිත කර අවස්ථාව රාශියක් අපි දැකලා තියෙනවා
2: පහුගිය ආණ්ඩුවල
1: ඒ වගේ මේ ආණ්ඩුවත් ඒක පාවිච්චි කරන අවස්ථාවල් මේ මොහොත වෙද්දිත් අර යාපනයේ තරුණයෙක් LTD සංවිධාන සම්මන්සින් ගීතයක් ගායනා කළා වගේ ප්‍රසංගයක් පවත්වලා ඒ කාරණාව තියෙන මේ ශලය රඳවගෙන ඉන්න මම හිතන්නේ ඇත්තටම මේ මේ නීතිය පැත්තෙන් ගත්තාන් පස්සේ මේ නීතිය ඇතුළේ තියෙනවා යම් කිසි අනීතික භාවයක් මොකද ඒ හරහා විවස්ථානුකූලව යම්කිසි අධිකාරී බලයක් ලබා දීලා තියෙනවා මේ පොලිසිය ඇතුළු ඒ විමර්ශනයක නිලධාරීන්ට. එක්තරා අවස්ථාවකදී අපි දකිනවා මේ යුද්ධයක් පවතින අවස්ථාවකදී මේවන් තත්ත්වයන් සම්බන්ධව යම්කිසි ආකාර සාධාරණීකරණයක් කරන්න පුළුවන්. මොකද ඒක එම තත්ත්වත් සමගින් ඒ වගේ විශ්ව මේ රජයේ පළමුවම කියපු කාරණා තමයි අපි ආවන් පස්සේ මේ PD පනත අහෝසි කරනවා කියන ඉතින් මම හිතන්නේ මේ මොහොතේදී සලේ කියන ප්‍රශ්නය අර මතුවෙන්නේ. ඔය අද සලේට වෙච්ච දේ හෙට තව මට වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ට වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ මොහොතේ අපි නීතිමය නීතිඥ කැට වට මේ වෙලාවට මතු කරන්න තියෙන මොකද නීත්‍ය අනුකූලව සලේව අවුරුදු දවස් 90ක් රිබන් කරපෙකස් හරි නීත්‍ය අනුකූලයි සයි ඒක එක්සෙන් කරපෙකත් නීත්‍ය අනුකූලයි. ඒ වගේ මේ මොහොතේ ඔහු වෙනු පරීක්ෂණයක් කටයුතු පවත්වා ගන්න පරීක්ෂණ කටයුතු බාධා වෙන හින්දා ඔහුව සිරභාරයේ තැබිය නීත්‍ය අනුකූලයි. ඒතකොට මේ නීතිය සම්බන්ධව කිසිම තර්කයක් නැහැ. ප්‍රශ්න නීති භාවිතාවනේ. නීති භාවිතා මේ ආකාරයේ අනීතිකව එහෙම නැත්නම් මේ ආකාරයේ අත්නොමතික ආකාරයට භාවිතා කිරීම ඉඩක් හම්බෙලා තියෙන මේ නීතියේ තියෙන අත්නොමතික භාවය මත. ඉතින් මගේ නම් මේ වෙලාවේ ඇත්තටම විරෝධතාවයේ තියෙන්නේ මේ මොහොතේදී හදිසි නීතිය තිබෙන්න ඕන තස්තවාදයේ වැලක්ව අනපනත් තිබිය යුතුයි. නමුත් මේ ආකාරයේ පුද්ගල නිදහස සීමා කිරීම සම්බන්ධව අනීතික අනපනත් නැත්නම් නීතියට අනවශ්‍ය බලයක් ආරෝපණය කරමින් තියෙන අනපනත්වල සීමා කිරීම අතර මේ මොහොතේදී කළ යුතුයි කියන
0: තමයි ප්‍රශ්නයක් වෙනවා දැන් ඔයා කිව්වේ ඒ පිටියක තියාගෙන අර ඔයා කිව්ව දේවල් ටික ප්‍රජාතන්ත්‍රවාදී වැඩ ටික කරන්න බෑ මොකද දැන් ඔය සලේලා බලයේ තියෙන කාලේ වසන්ත මුදලගේ සිරිදම් මහමුදුරුවෝ දැන් ඒගොල්ලෝ මානව හිමිකම් නඩු වලට ගිහිල්ලා තියෙනවා ඔය නීතියෙන් ඔය විදිහට තමයි තියාගත්තේ ඒක තමයි අපි එදා ඉඳන්ම කියන්නේ අපි නෙමෙයි මේ අනුකමල සනා එක මේ අන්න සම්මන්ත්‍රණය තිබ්බ එකක් තියෙනවා මගේ Facebook එකේ මතුවලා බලන බොස්ලා පල්ලේට අපු ගම් පීටික හවුස් කරනවා කියලා ඇහිලා මාස්ටර්ක් කිව්ද නලින් ජයස පාර්ලිමේන්තුවේ කිව්වා පීටික හවුස් කරනවා කියලා දැන් සලේලා මේකට පරිප්පු කරනකොට දැන් ඒගොල්ලෝ කියනවානේ අපිට රාබුයි බතුයි හම් වෙන්නේ අරකයි මේකයි කියලා එතකොට අර වසන්ත බුදුලෙග්ගේලා සිරිදම්ම හාමුදුරේ හේෂන්ලා තියාගෙන ඉන්න කාලේ සලේලට සහ මේ ඔය පිටකොටුවේ ඔය ස්ටේෂන් එක ගාව ඉස්සරහට වෙලා ඔය 230ක් මේ මයික් තියාගෙන කෑ ගහන අයට එතකොට ඒගොල්ලන්ට පීටීඑක් ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. දැන් ඒක ගැන ඒක අවිනිතය එකයි රෝය මේවයි කියලා කියන එක. අපි කියන්නේ අනිවාර්යෙන්ම සලේද මලේද අදහලා නැහැ. පීටීඑක හවුසි කරන්න ඕනේ. ත්‍රස්තවාදීන් හැටියට රටේ රජයේ නිලධාරින් හැටියට ක්‍රියා කරන ගමන් ත්‍රස්තවාදීන් එක මොන හරි සම්බන්ධයක් තියලා තිබිලා ක්‍රියා කරලා තියෙනවා නම් ඒකට දඬුවම් කරන්න ඕනේ. ඒකට සමාවත් දෙන්න මේ උපවාස කරාය අරකේ මේ කියලා නීතිය නවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආණ්ඩුව එහෙම බය වෙන්න ඕනෙත් නැහැ. ආණ්ඩුවට පාර්ලිමේන්තු බලය තියෙනවා, විධායක ජනාධිපතිකම තියෙනවා, හැම දෙයක්ම තියෙනවා. ඒගොල්ලන්ට තියෙන නීතියට අනුකූලව වැඩේ කරගෙන යන්න. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තවදුරටත් මර්ධන අනපතත් ලංකාව ඇතුළේ තියාගන්න ඕනේ කියන එක. මම කියන්නේ මේ සලේ කාරණාව අරගෙන පීටික හොසි කරනවා කියන කතන්දරේ අදාළ කරගන්න අවශ්‍ය නැහැ. පීටික ඔන්ලයින් සේෆ්ටි බිල් එක මේ ජනතාවට ජනතා විරෝධී අනපනත් අහෝසි කරගන්න ඕනේ. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ලංකාවේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය. ඒක ඉන්දියා ව්‍යවස්ථාවෙන් තියෙනවා. පුද්ගලයෙකුට ජීවත් වීමේ අයිතිය ලංකාවේ ව්‍යවස්ථාවේ නැහැ. ඒක ඇති කරන ව්‍යවස්ථාවක් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් ඇති කරන්න ඕනේ. මේ ජෛවිමිතික දත්ත අරගෙන මේක සෝදිසි රාජ්‍යයක් කරන්න යන එක, තවත් මිනිස්සු ඉර කරන්න යන එක, මේවා මේ මොනවද කරන්න යන්නේ? අර පැරණි කමියුනිස්ට් ක්‍රමයේ ඒ වගේ අර ඒවා ගහලා මිනිස්සු ලෝකෙන් පරාජය කළා දැම්මේ ඇයි? ඒකේ සමාජවාදී වැරද්දක් ඉන්නද, මාක්ස්වාදී වැරද්දක් ඉන්නද නැහැ. ඒක භාවිතාවේදී ජනතාවට මර්ධනය ගැනීමේ ප්‍රවණතාවයන් තිබ්බ නිසා ජනතාවකින් ඒක ප්‍රතික්ෂේප වුණා. නැතු ඒක න්‍යායයේ හෝ ඒ විද්‍යාත්මක ක්‍රමේ අඩුපාඩුවක් නෙමෙයි. ඉතින් මේ ආණ්ඩුව ඒක පොඩ්ඩක් මං හිතන සැලකිල්ලට ගන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ මේ මම ওই උද්ඝෝෂණයට හරි කැමතියි. මොකද උද්ඝෝෂණයෙන් මං හිතන්නේ ආණ්ඩුවට සහ රටේ ජනතාවට ලොකු පණිවිඩයක් ගියා. ලංකා ජනතාව කොහෙද ඉන්නේ කියන එක ගැන බොහොම ස්තුතියි ලංකා ජනතාවට. ඒ වගේ උද්ඝෝෂණ වලට යන්නේ නැතුව ගෙවල් වලට හිටියට.
2: හොඳ, අපි එහෙමනම් අදට ඔබෙන් සමුගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වෙලාව හරියටම 9:59. මේ වගේම ලස්සන වැඩසටහනක් අරගෙන ලබන සමුදත් හරියටම රෑ 8ට අපි එනවා ඔබ සුවාගෙන. එතෙක් අපි ඔබට ප්‍රාර්ථනා කරන්න ජයග්‍රහී සතියක්. ආයිබෝවන්, වාසනාවන්.
0: ආයිබෝවන්.